0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර

යන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදීකට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ඉන්දියාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන් විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වීන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: අපි දැන් සුභාසින්සන පැදි ශ්‍රවණය කරමු.
1: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල්වේවා. සියලු දුක් දුම් නස්සිඳේවා. දහම් සුවඳින් හද නිවේවා. ගැටලු ඉඳ හිට නැගෙන තරමට විසඳුමත් සමග වේවා.

0: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එම් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදිල
2: ගුවන් විදුලිය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදිල ගුවන්විදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදාගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
2: සුදුල ගුවන් විදුලියේ

0: නියකපන අවිපිදීමේ විපාක පහ. නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්ද වච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන්ද ලැබෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි, නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන්. බොහෝ දැසිදස්සන් ලැබෙනවා. ගව අශ් ආදී සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන් ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා. එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න. එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

සැදැහැවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.

0: නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
1: හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම උතුම් ධර්ම දේශනාව සමග බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. පිංගතුනි, අද අපි කතා කරන්නේ මේ බුද්ධ ශාසනය තුළ 80 මහ ශ්‍රාවකයන් වහන්සේලාට අයිති සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානය ලබපු උතුම් මහරහතන් වහන්සේ නමක් පිළිබඳව. මේ මහරහතන් වහන්සේ පුදුමාකාර උත්සාහයක් දරලා පුදුම උපවාසයක් කරලා ජීවිතේ පැවිදි භාවයට පත්වෙන්න, ධර්මාවබෝධය කරා යන්න තමන්ගේ දෙමව්පියන්, ඥාතීන්, යාළු මිත්‍රයෝ එක්ක පුදුම සටනක් කරලා පැවිදි වෙච්ච කෙනෙක් මේ බුද්ධ ශාසනය තුළ. ඒ උතුම් මහරහතන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි එදා දම්පින්කම් කරලා බුදුරජාණන් වහන්සේට දින හතක් පුරා මහා දානයක් පූජා කරලා ප්‍රාර්ථනාවක් කරේ. මට අනාගත බුද්ධ ශාසනයක සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානෙම ලැබේවා කියන ප්‍රාර්ථනාව. පිංගතුනේ, මීට කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේත් පහළ වෙන්න පෙර එදා දඹදිව බොහෝම ධනවත් සිටුවරු දෙන්නෙක් හිටි. මේ දෙන්න හරීම මිත්‍රයි, යාළුවෝ දෙන්නේ. එදා දඹදිව හිටපු ධනවත්ම සිටුවරයෝ දෙන්න. මේ දෙන්න පොරුදු වෙලා හිටියා ඉරුදිමත් තාපසයෝ දෙන්නෙකුට බොහෝම ගෞරව කරමින් නිතර තමන්ගේ සිටුමැදුරට ආරාධනා කරලා දම් පින්කම් පවත්වනවා. ඒ වෙනකොට බුද්ධ ශාසනයක් නැහැ, බුද්ධ ශූන්‍ය කාලයක්, බුද්ධ ශාසනයක් නැති කාලෙක. හැබැයි මේ තාපසවරු දෙන්න හොඳට භාවනා කරලා හිත වඩලා ඉරුදිමත් තාපසවරු දෙන්නේ. එක තාපසෙක් ඉරුදියෙන් මනෝමය ශරීරෙන් නිතර දිවිය ලෝකෙට ගිහිලා තවතිසා දිවිය ලෝකේ සක්‍ර දෙවියන්ගේ ඒ උයනේ දවල් විවේක කාලෙ ගත කරනවා. නිතර සක්‍ර දෙවියන් ඇසුරු කරනවා. මේ සක්‍ර දෙවියන්ගේ සැප සම්පත් දකිනවා. ඒ වගේම තවත් ඉරුදිමත් තාපසෙක් හිටියා. මේ තාපසයත් හිත දියුණු කරලා මනෝමය ශරීරෙන් නිතර නාග ලෝකෙට යන. මේ නාග රජ්ජුරුවන්ගේ සැප සම්පත් නිතර දකිනෝ. නාග රජ්ජුරුවෝ බොහෝ සැප සම්පත් විඳින කෙනෙක් හැටියටයි මේ ඉරුදිමත් තාපසය දැක්කේ. එතකොට මේ තාපසවරු දෙන්නටම මේ සිටුවරු දෙන්න නිතර දන් පැන් දෙනවා, පුද පූජා කරනවා. අර දිව්‍ය ලෝකෙට යන මේ ඉරුදිමත් තාපසයා ඒ තමන්ට දම් පින්කම් කරන, තමන්ට උදව් කරන සිටුවරයාට නිතර ආශිර්වාද කරේ, ඔබ මේ දම් පින්කම් කරනවා, ඔබ මට මේ විදිහට සලකනවා, උපස්ථාන කරනවා, මේ පිනෙන් ඔබට සක් දෙවිඳුටසේ තවතිසා දෙව්ලොව සක්‍ර දෙවියන්ට වගේ සැප සම්පත් මේ පිනෙන් ලැබේවා කියලා ආශිර්වාදයක් කරා. මොකද ඒ කාලේ නිවන් පැතීමක් නැහැ, බුද්ධ ශාසනයක් තියෙන කාලයක් නෙවෙයි. එතකොට මේ සිටුවරයාගේ හිත නැමුනේ සක්‍ර දෙවියෝ වෙලා උපදින්න, තවතිසා දෙව්ලොව සැප සම්පත් අනේ මටත් එහෙනම් ලැබේවා. ඒ ප්‍රාර්ථනින්ම මේ ඉරුදිමත් තාපසයට දම් පින්කම් කරමින් හිටියා. ඒ වගේම අනිත් සිටුවරයා, ඒ සිටුවරයා දම් පින්කම් කරන්නේ අර නාගලෝකයට ගිහින් එන මේ ඉරුදිමත් තාපසයට. ඒ තාපසේ ආශිර්වාද කරන්නේ ඔබට නාලුව නා රජ්ජුරුවන්ට වගේ සැප සම්පත් ලැබේවා, ඔබට නාග රාජ්‍යයේ රාජ්‍ය සම්පත්තිය මේ පිනෙන් ලැබේවා. ඔහුගේ හිත නැමුණේ නාග රාජ්‍යයේ මේ නාග රජ්ජුරුව වෙලා උපදින්න හිත නැමුණ ඒ සිටුවරයාගේ හිත. මේ දෙන්නම දම් පින්කම් කරලා සිටුවරු දෙන්න මිය ගිහිල්ලා එක සිටුවරේ තවතිසා දෙව්ලොව සක්‍ර භවනේ සක්‍ර දෙවියන් වෙලා ඉපදුණ. අනෙක් සිටුවරයා මිය ගිහිල්ලා බොහෝ දම් පින්කම් කරලා නාගලෝකේ නාග රජ්ජුරුව වෙලා ඉපදුණ. ඔය කාලේ තමයි පියුමතුරා බුදුරජාණන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර දඹදිව් තලයේ පහළ වුණේ. මේ සක් දෙවියන් පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු දහස් ගණන් සංඝයාට ආරාධනාවක් කරා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මහා සංඝයා පිරිවරාගෙන තවතිසා දෙව්ලොවට වැඩම කරන සේක්වා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට මං දිව්‍ය ලෝකයේ දිව්‍ය භෝජනවලින් දානයක් පූජා කරන දින හතක්ම. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන සංඝයා පිරිවරාගෙන ඉරදිමත් සංඝ පිරිස සමග දෙව්ලෝට වැඩියා. මේ ශක්‍ර දෙවියන් දින හතක් පුරා පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට දන් දීලා එදා ප්‍රාර්ථනාවක් කරා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මන් දින හතක් පුරා මේ දම් පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ මට අනාගත බුද්ධ ශාසනය සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානේ මට ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ, ඔබ ওই විදිහට පින් දහම් කරන්න පාරමී පුරාගෙන යන තව කල්ප ලක්ෂයක් ගියතන් ගෞතම බුද්ධ ශාසනයේ ඔබ රට්ඨපාල නමින් සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානේ ලැබලා උතුම් අරහත්ත්වයට පත් වෙලා සංසාර ගමන අවසන් කරනවා කියලා ඉස්සල්ලාම කල්ප ලක්ෂයකට පෙරයි පියුමතුරා බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්තේ. ඒ වගේම අර නාගලෝකේ හිටපු නාග රජ්ජුරුවෝ දවසක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කරා, ස්වාමීනි නාගලෝකයට වඩින්න දින හතක්ම බුද්ධ ප්‍රමුඛ සංඝයාට මං දන් දෙනවා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන මහා සංඝයා සමග නාගලෝකයට වැඩියා. පින්වතුනි, මේ නාග රජ්ජුරුවෝ දානශාලාවේ ආසන පනවලා තිබ්බේ කවාකාර විදිහට, සම්පූර්ණ රවුමට තමයි ආසන පනවලා තිබ්බේ. බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරවාන්විතව ආසනයක් පනවලා තිබ්බා. මැණික් කතුරපු මේ රන් අසුනක් නාගලෝකේ නාග රජ්ජුරුව පනවලා තිබුණා. ඒ වගේම අගසෞදෙනම ඊළඟට මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ ශාසනයේ පිළිවෙලට ඔක්කොම වාඩි වුණාට පස්සේ අර රවුමේ කෙළවරම වාඩි වුණේ ඒ වෙනකොට බුද්ධ ශාසනයේ හිටපු අවුරුදු 7ක් වගේ වයස ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුත්‍රත්න. මේ සාමණේර ස්වාමීන් වහන්සේ දිහා අර නාග රජ්ජුරුව බලනවා, බුදුරජාණන් වහන්සේ වගේමයි මේ පුංචි හාන්දුරන් වහන්සේගේ රූප සම්පත්තිය. බුදුරජාණන් වහන්සේ අසලම වාඩි වෙලා ඉන්නේ. මොකද අර රවුම වටේට ගිහිලා අවසන් වෙනකොට වයස පිළිවෙලට පුංචිම කෙනා අනිත් පැත්තේ කෙළවරේ බුදුරජාණන් වහන්සේ ළඟින්ම තමයි වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. ඒ වගේම මහා පුරුෂ ලක්ෂණ පිහිටලා තිබුණා එදා ඒ ගිහි කල පුත්‍රත්නේ වෙච්ච ඒ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ බොහෝම ශික්ෂාකාමී, බොහොම සංවර, බොහොම තැම්පත් කෙනෙක්, බුදුරජාණන් වහන්සේ වගේමයි රූපකාය. ඒ වෙලාවේ මේ නාග රජ්ජුරුවන්ගේ හිත ඇදිලා ගියේ මේ පුංචි ස්වාමීන් වහන්සේගේ ඉරියව්වට. අනේ සංඝයාගෙන් ඇහුවා, අර කවුද බුදුරජාණන් වහන්සේ ළඟින්ම උන්වහන්සේගේ දකුණු පසින් වැඩ ඉන්නේ කවුද කියලා ඇහුවා. ඒ වෙලාවේ අනිත් භික්ෂුන් වහන්සේලා කිව්වා, ඔය තථාගතයන් වහන්සේගේ ගිහි කල පුත්‍රත්නේ. උන්වහන්සේ ඔහොම හිටියට බොහොම ශික්ෂාකාමී කෙනෙක්. එදා ඉඳන් දින 7ක්ම දම් පින්කම් කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ නාග රජ්ජුරුව එදා ප්‍රාර්ථනයක් කරා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මන් දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීලා මම ප්‍රාර්ථනා කරන්නේ මට අනාගත බුද්ධ ශාසනයේ බුදු කෙනෙකුගේ ගිහි කල පුත්‍රත්නේ බවට පත් වෙන්නම ලැබේවා. මට මේ බුද්ධ ශාසනය තුල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානෙම ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. පියුමතුරා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා, මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවද? ඉෂ්ට වෙනවා. තව කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙද්දී උන්වහන්සේගේ ගිහි කල පුත්‍රත්නේ හැටියට, රාහුල භද්‍රයන් වහන්සේ හැටියට ඉපදිලා ඒ බුද්ධ ශාසනය තුල පැවිදි වෙලා උතුම් අරහත්ත්වයේ ලබලා ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානෙ ලබනවා. එදා විවරණ ගත්තේ නාග රජ්ජුරුව හැටියටයි එදා රාහුල භද්‍රයන් වහන්සේ කල්ප ලක්ෂයකට පෙර විවරණ ගත්තේ. ඔය විදිහට තමයි ශික්ෂාකාමීන් අතර අග්‍රස්ථානෙ ලබන කෙනා මේ බුද්ධ ශාසනයේ, ඒ වගේම සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානෙ ලබන කෙනා පෙර සිටුවරු දෙන්නෙක් හැටියට ඉඳලා දෙව්ලොවත් නාලුවත් ඉපදිලා පියුමතුරා බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්තේ ওই විදිහටයි. පින්වතුනි, ওই විදිහට විවරණ අරගෙන දෙව්ලොව මනුලව බොහෝ පින් දහම් කර කර පාරමී පුරාගෙන ඇවිල්ලා එදා මේ රට්ටපාල කියන කෙනා දෙව්ලොවින් ඇවිල්ලා ඉපදිලා හිටියේ කුරු ජනපදේ පුල්ල කොට්ටිත කියන නියං ගමේ බොහොම ධනවත්ම සිටුවරයාගේ සිටු පුත්‍රයා වෙලා තමයි ඉපදිලා හිටියේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා උන්වහන්සේට මොනතරම් රජවරු සිටුවරු වටිනා ආරාම සකස් කර කර පූජා කරාට බුදුරජාණන් වහන්සේ ආරාමයකටම වෙලා වැඩ හිටියන් නොවේ. බුදුරජාණන් වහන්සේ වස් කාලේ වැඩ ඉන්නෝ. ඒ වස් කාලේ අවසන් වුණාට පස්සේ වස් පවාරණය කරලා ධර්මයේ සඳහන් වෙනවා මහා මණ්ඩල චාරිකාව කියලා. ඒ මහා මණ්ඩල චාරිකාව කියන්නේ මහා සංඝ පිරිස පිරිවරාගෙන වස් පවාරණයෙන් පස්සේ මාස 9ක් පුරා වස් මාස 3 අවසන් වෙච්ච ගමන් චාරිකා ගමන පිටත් වෙනවා. යොදුන් 900ක් තරම් දුර දඹදිව් තලයේ සිසාරා ගම් නගර නියංගම් පසු කරමින් බුදුරජාණන් වහන්සේ බොහෝ දිනාට අනුකම්පා පිණිස වැඩම කරනවා. පිංගතුනි තථාගතයන් වහන්සේ වැඩම කරන්නේ මහා කරුණාවෙන්. බුද්ධ දර්ශනීය පවා කෙනෙකුට පින ඇති කරලා දෙනවා. අත් දෙක බැඳලා දොහොත් මුදුන් දීලා අනේ සාදු කියලා කෙනෙක් වන්දනා කරත් ඒ කෙනාට බොහෝ කාලයක් යහපත පිණිස උපකාර වෙනවා. ඒ බුද්ධ ප්‍රමුඛ සංඝයාට එක දන් හැන්දක් පූජා කරගත්තොත්, ඇඟිලි බැඳලා වන්දනා කරගත්තොත්, ආසනයක් පනවලා පූජා කරත් බොහෝ දිනෙකට බොහෝ කාලයක් හිත පිණිස යහපත පිණිස උපකාර වෙනවා. ඒ වගේමයි ඒ ගම් නගර නියංගම් වල ජීවත් වෙන මිනිස්යන් අතර බොහෝ පින් ඇති අය ඉන්නවා. ඒ අයටත් මේ යන ගමනේ ධර්මාවබෝධය ලබන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නව මාසයක් පුරාම ඔය මහා මණ්ඩල චාරිකා වැඩම කරලා ආයි වස් කාලයක් ලං වෙනකොට තමයි ආරාමයකට සංඝ පිරිස සමග වැඩම කරන්නේ වස් සමාදන් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තවත් චාරිකා ගමනක් තියෙනවා. ඒකට කියන්නේ මධ්‍ය මණ්ඩල චාරිකාව. ඒ චාරිකා ගමන බුදුරජාණන් වහන්සේ වඩින්නේ වස් මාස 3 අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ බලනවා මේ වස් සමාදන් වෙච්ච සංඝ පිරිස අතර තව මාසයක් මෙතනම නතර වෙලා වැඩ හිටියොත් මේ ආරාම තව බොහෝ පිරිසකට මාර්ගඵල ලබන්න පුළුවන්. ඒ අයගේ හිත වැඩිලා නුවණ මෝරලා ධර්මාවබෝධයට දැන් හිත සකස් වෙලා තියෙන. තව මාසයක් මේ ආරාමේ වැඩ හිටියොත් මේ වස් මාස 3 සීල සමාධි ප්‍රඥා වඩපු භික්ෂුන් වහන්සේලා අතර බොහෝ පිරිසක් තව මාසයක් වැඩ හිටියොත් මේ භූමියේ මාර්ගඵල ලබනවා. ඒ වගේමයි මේ ප්‍රදේශවාසී ජනතාවගේ බොහෝ පිරිසකට තව මාසයක් වැඩ හිටියොත් ධර්මාවබෝධය ලබන්න තියෙන අවස්ථාව වැඩි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා වස් මාස 3ට අමතරව තව එක මාසයක් වැඩ ඉඳලා චාරිකා ගමන ආරම්භ කරනවා. ඒ ගමනට මාස 8ක් ඇතුළත් යොදුන් 600ක් තරම් දුර බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන ගම් නගර සිසාරා ධර්ම දේශනා කරමින් වැඩම කරනවා. ඒකට කියනවා මධ්‍ය මණ්ඩල චාරිකාව. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ තවත් චාරිකා ගමනක් තියෙනවා. ඒ ගමනට මාස 7ක් තමයි. යොදුන් 300ක් තරම් දුර වැඩම කරනවා. අර වස් මාස 3 අවසන් වෙලා තව මාසයක් ඉඳලා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනකොට තව එක මාසයක් ඒ ආරාමෙම වැඩ හිටියොත් තව බොහෝ පිරිසකට මාර්ගඵල ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා. ඒ කාරණා හොඳට වටහා ගන්න බුදුරජාණන් වහන්සේ තව එක මාසයක් එතන වැඩිපුර වැඩ, ඒ කියන්නේ මාස 5ක් එකම තැන වැඩ ඉන්නවා සංඝ පිරිස සමග. ඊළඟට මාස 7ක චාරිකා ගමනක් වැඩම කරනවා. යොදුන් 300ක තරම් දුරක් වඩිනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ හිටි අවුරුදු 45 පුරාවටම උන්වහන්සේ දඹදිව් තලයේ සිසාරා ගම් නගර පුරා වැඩම කරමින් ධර්ම දේශනා කරමින් සම්බුදු කෘත්‍ය උන්වහන්සේ සිදු කරා. මෙහෙම වැඩම කරපු ගමනේ කුරු ජනපදේ. අද ඔය කුරු ජනපදේ කියලා කියන්නේ වර්තමානයේ දිල්ලිය කියන ප්‍රදේශේ. ඔබ අහලා ඇති කුරු ජනපදේ කම්මස්ස ගම්ම කියන නියංගමේ තමයි සතර සතිපට්ඨාන දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ කුරු ජනපදේ ආශ්‍රිතව තියෙන පුල්ලකොට්ටිත කියන නියංගමට එදා බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන වැඩම කරා. එහෙම වැඩම කරපු ගමනේ බොහෝ පිරිසක් දැන් බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ කීර්තිනාමයක් පැතිරෙනවා. ඒක බොහෝ දේශනාවල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න මිනිස්සු එකතු වෙන්නේ මේ බුදු කෙනෙක් වැඩියා කියලා නෙමෙයි, ඒ කාලේ වැඩිපුර ගෞරව කරේ උන්වහන්සේගේ කුලයට. මොකද ඉන්දියාව කියන්නේ ඒ වගේ හරියට කුල මාන්නෙන් ඉදිමිච්ච මිනිස්සු හිටපු රටක්. මිනිස්සු අතර කීර්තිරාවයක් පැතිරෙනු. අන්න අපේ ගමට ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේ වැඩම කරලලු. ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වෙච්ච සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අන්න අපේ ගමට වැඩම කරලලු. සුද්ධෝදන රජතුමාගේ පුත්‍රත්නේ රම්මි සුරම්මි සුබ මාලිගා අතහැරලා ශාක්‍ය කුලෙන් තමයි ඔය පැවිදි වෙලා තියෙන්නේ. දැන් ඕක තමයි කීර්තියක් හැටියට පැතිරෙනවා. හැබැයි ඒ අතරම උන්වහන්සේ ගැන කීර්තිතාවයක් පැතිරුණා. උන්වහන්සේ අරහන් නිකෙලෙස් කෙනෙක්ලු, සම්මා සම්බුද්ධ, ගුරු උපදේශ රහිතව මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ලු, විද්‍යාචන සම්පන්න. උන්වහන්සේට පුබ්බේ නිවාසානුස්සති ඥානි, චුතුප්පාත ඥානි, ආසවක්ඛේ ඥානි, දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විජානන, ඉරදිවිද ඥාන, ඒ වගේම බුදුරජාණන් වහන්සේට පමණක් පිහිටන ඥානයන් තියෙනවා. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ, ආසයානුසේ ඥානෙ, මේ වගේ බුදු කෙනෙකුට පමණක් පිහිටන මේ අවබෝධ ඥානය. ඒ නිසා කියන විජ්ජා. ඒ අවබෝධයට ගැළපෙන සිල්වත් චරිතවත් ජීවිතයක් ඇති කෙනෙක්, විජ්ජා චරණ සම්පන්න, ලෝකෙම හිටපු තුන් ලෝකෙම සිල්වත්ම කෙනා. සුගත කියන්නේ උන්වහන්සේ සුන්දර නිවන් මඟ හොයාගෙන නිවනට පත්වෙච්ච කෙනෙක්. දැන් මිනිස්සු කතා වෙනවා උන්වහන්සේ ලෝකවිදූ. ලෝකවිදූ කියන්නේ මේ දිව්‍ය ලෝක ගැන, බ්‍රහ්ම ලෝක ගැන, අපායවල් ගැන, මේ සියලු සත්‍යයන් උපදින සත්ව ලෝකයන් ගැන පරිපූර්ණ අවබෝධයකින් ඒ ලෝකයන්ගේ නිදහස් වෙච්ච කෙනෙක්. අනුත්තරෝ පුරිස ධම්ම සාරති, දෙව් මිනිස් ලෝකයා නිවන පිණිස හික්මවන්න දක්ෂයි. ආදේශනා ප්‍රාතිහාරයෙන්, අනුශාසනා ප්‍රාතිහාරයෙන්, ඉරදි ප්‍රාතිහාරයෙන් කෙනෙක්ව ධර්ම අවබෝධයේ පිණිස හික්මවන්න දක්ෂම කෙනෙක්ලු. සත්තා දේව් මනුස්සහනන්, දෙව් මිනිසුන්ටම නිවන් මඟ පෙන්නන ගුරුවරයලු. බුද්ධ අවබෝධ කරගත් ධර්මය උන්වහන්සේ ලෝකයාටම දේශනා කළ, ධර්ම අවබෝධය ලබල දෙනවල්. උන්වහන්සේ භගවා කියන භාග්‍යවන්ත, ලෝකෙ පහළ වෙච්ච පින්වන්තම කෙනෙක්ලු. දැන් මේ බුදුගුණ ගැන කීර්තිරාවයත් අර විස්තරයත් එක්කම පැතිරිලා යන. එහෙම පැතිරෙනකොට අන්න මිනිස්සු එකතු වෙනවා යමල්ල අපිත් බණහන්න, යමල්ල බණහන්න. මේ විදිහට බොහෝ පිරිසක් බණහන්න එකතු. ওই විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ගම් නගර පුරා වැඩම කරද්දී මිනිස්සු බණහන්න එකතු වුණේ. එදා මේ පුල්ලකොට්ටිත කියන නියං ගමේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දි බොහෝ පිරිසක් බණහනකොට එදා ඒ නගරේ හිටපු ධනවත්ම සිටුවරයාගේ පුතා තමන්ගේ යාළු මිත්‍රයෙක් එක්ක බණහන පිරිස අතර වාඩි වෙලා බණ ඇහුවා. ඔහුගේ නම රට්ටපාල. මේ රට්ටපාල කියන සිටුවරයා, සුටි පුත්‍රයා බණහල අවසන් වෙනකොට සංසාර ගමන ගැන පුදුම කලකිරීමක් ඇති වුණා. ඔහුට පුදුමාකාර සැප සම්පත් තියෙනවා. නගරේ ඉන්න ධනවත්ම සිටුවරයා, ඒ වෙනකොට තරුණ වයසේ බිරිඳවරු 4 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කාලේ දඹදිව බොහෝ සිටුවරුන් ධනවත් අයට බිරිඳවරු 1, 2, 3 දෙනා හිටපු විස්තර ගැන තියෙනවා. එතකොට මේ රට්ටපාල කුමාරයාට බිරිඳවරු 4 දෙනෙක් හිටියා කියලා සඳහන් වෙනවා. එතකොට බොහෝ කාමභෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක්. හැබැයි එදා බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා අවසන් වෙනකොට මේ සංසාර ගමන ගැන මහා කලකිරීමක් ඇති වුණා. වයසට යන ජරාවට පත් වෙනවා. වයසට යාමත් සමග තරුණකම අවසන් වෙනවා. ලෙඩවීමත් සමග නිරෝගීකම අවසන් වෙනවා. මරණයත් සමග ජීවිතය අවසන් වෙලා යනවා. මේ භෝග සම්පත් සියල්ල පිරිහිලා යනවා. මොකක්ද මේ ජීවිතේ කියලා කලකිරීමක් ඇති වුණා. මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න නම් මමත් පැවිදි වෙලා නිවන කරා යන්න ඕනේ. මේ ගිහි ජීවිතයේ තුල මේ සැප සම්පත් හිතු තනතුරු මේ වැයි දන්නම් නිවන් දකින්න බෑ කියලා හිතුණා. ඒ වෙලාවේ බණහපු පිරිස පිටත් වෙලා ගියා. බණහපු පිරිස පිටත් වෙලා යනකන් ඉඳලා මේ රට්ටපාල මේ කුමාරයා සිටුවරයා බුදුරජාන් වහන්සේ ළඟට ගිහිලා වන්දනා කළා. කිව්වා, "අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට පැවිදි වෙන්න හිතෙනවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මාව පැවිදි කරන සේක්වා. මට මේ ගිහි ජීවිතේ ඉඳන්නම් මේ ධර්මයේ දියුණු කරන්න අමාරුයි. මං හොඳට ධර්ම දේශනාව ඇහුවා, වචනයක් වචනයක් පාසා මට මේ ධර්මයේ දියුණු කරගන්න මාව පැවිදි කරන්න කියලා." බුදුරජාන් වහන්සේ වදාළ, "රට්ටපාල, ඔබට ඔබේ දෙමව්පියන්ගේ අවසර තියනවාද ඇහුවා පැවිදි වෙන්න." "අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම එහෙම අවසර ගත්තේ නැහැ" කිව්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ, "රට්ටපාලේනි, මේ බුද්ධ ශාසනය තුළ දෙමාපියන්ගේ අවසර නැතුව කුලදරුවන් පැවිදි කරන්නේ නැහැ" කියව. මොකද ඒ වෙනකොට මේ නීතිය පනවල අවසාන. පුංචි රාහුල හාමුදුරුව මුල් කරගෙන තමයි මේ නීතිය බුද්ධ ශාසනය තුළ පැනෙව්වේ. ඒ නිසා දෙමාපියන්ගෙන් අවසර අරගෙන ඉන්න කියව. හොඳයි ස්වාමීනි කියලා දැන් රට්ටපාල කුමාරයා ගියා. හැබැයි දන්නවා මේක ලේසි දෙයක් නෙමෙයි. දැන් ගිහිල්ලා අම්මා තාත්තා දෙමව්පියෝ අර බිරින්දෑවරු මේ ඔක්කොම වාඩි කරවලා දැන් අර අහපු බණ විස්තර කර කර කිව්වා, මේ සංසාර ගමන භයානකයි, මේ වගේ ජරාවට පත් වෙනවා, ලෙඩ වෙනවා, මේ මොන සැප සම්පත් තිබ්බත් මේ එකක්වත් මරණයත් එක්ක අරගෙන යන්න පුළුවන් දෙයක් නෙමෙයි, මට මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ, අනේ අම්මේ අනේ තාත්තේ මට පැවිදි වෙන්න ඕනේ කියලා ඔන්න දෙමව්පියන්ගෙන් අවසර ඉල්ලුවා. දෙමව්පියෝ එකහෙලාම කියා හිටියේ, අපි නම් අවසර දෙන්නේ නැහැ කියෝ, අපි මැරුණත් උඹට නම් අවසර දෙන්නේ නැහැ කියෝ පැවිදි වෙන්න. මෙච්චර සැප සම්පත් තිබිලා මේ තරම් ධන දහන්නේ තිනු අපේ පවුලේ එකම පුතා. රට්ටපාල කුමාරයා කියන්නේ මේ සිටු පවුලේ හිටපු එකම දරුවා. ඒ නිසා අපිට නම් අවසර දෙන්න බෑ කියලා. අපි ජීවතුන් අතර ඉන්නකම් අපි නම් පැවිදි වෙන්න අවසර දෙන්නේ නැහැ කියලා දැන් දෙමව්පියෝ දැඩිසේ කියා හිටියා. අවසානයේ කරුණු කිව්වා කිව්වා දෙමව්පියන්ට පැහැදිලි කරා කරා එක ක්‍රමයකටවත් හරියන්නේ නැහැ. පිළිගන්නෙම නැහැ. අවසානයේ බැරිම තැන රට්ටපාල කුමාරයා මිදුලට ගිහිල්ලා මිදුලේ උඩුවැලි අතර නිදාගත්තා. නිදාගෙන දැඩි අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මම කෑම කන්නෙත් නෑ, වතුර බොන්නෙත් නෑ, නැගිටින්නෙත් නෑ, මෙතන මැරිලා ගියදී මැරුණත් මට පැවිදි වෙන්න අවසර දෙනකම් මං නැගිටින්නේ නෑ, මට පැවිදි වෙලා ගුණධර්ම පුරන්න නිවන් දකින්න අවසරයක් දෙන්නේ නැත්නම් ඊට වඩා හොඳයි මේ මිදුලෙම මැරිලා යන එක කියලා ඔන්න මිදුලේ නිදාගත්තා. දැන් දෙමව්පියෝ හිතන්නේ නැති ආ ඔහොම ඉඳලා හවස වෙනකොට උක ගෙටේ කියලා. දැන් ඔන්න හිටියා බලාගෙන නෑ, කෑම ටික ගිහින් දුන්න, නැකිටලා කන්න කිව්ව, බොරු නැතුව කනවා කිව්වා. නෑ කෑම කන්නෙත් නෑ, වතුර වීදුරක් දුන්න නෑ එපා කිව්වා. දැන් ඔන්න වේල දෙක තුන යනකොට දෙමව්පියොත් දැනග දරුවට ආදරේ. ඒ වෙලේ දැනගත්ත දැන් බය වුණා. දැන් ආහාර ගන්නේ නෑ. වේල් හතක් කිසිම ආහාරයක් නොගෙන දැන් දවස් දෙකහමාරක් පමණ මේ බිම වැතිරිලා මිදුලේ ඉන්නව නිදාගෙන ඔන්න උපවාස. මේ නිවන් දකින්න මේ පංචකාමයන්ගේ මිදිලා ධර්මයේ කරා යන්න මේ කාමයන් අතහරින්න කරපු උපවාසී ශාසනය තුල. දැන් මිදුලේ නිදාගෙන ඉන්න ආහාර ගන්නෙත් නෑ, වතුර වීදුරුවක් බොන්නේ නෑ, නැගිටින්නේ නෑ, මම මැරිච්ච දෙන් කියලා හිතාගෙන හිටියා. දැන් දෙමව්පියෝ බිරින්දෑවරු ඇවිල්ලා අඬ අඬා කියනවා, අනේ පෙම්බර ස්වාමිය නැගිටින්න කියනවා, අනේ පුතේ නැගිටින්න කියනවා, මේ කෑම බීම තියෙනවා, මෙච්චර සැප සම්පත් තියෙනවා, මේ සිටුමැදුරු තියෙනවා, මේ තරම් රන් රිදී මුතුමැණික් තියෙනවා, මේ නැගිටලා ඇවිල්ලා මේවා පරිහරණය කරගෙන පිනක් දහමක් කරගෙන ඉන්න කියන ඔය අදහස අතහැරලා. හැබැයි රට්ටපාල කුමාරයා නෙවෙයි වචනයක් කතා කරන්නේ. එහෙමම උඩුබැලි අතර වැතිරලා ඉන්න. අවසානයේ දෙමව්පියෝ කල්පනා කරා මේ පුතාව කොහොම හරි හිත වෙනස් කරන්න නම් ඊළඟට ඉන්න යාළුවෝ ටික යාළුවෝ හම්බෙලා ඒ අයව දැනුවත් කරා නම් ඕම නැකිට උලා ගන්න පුළුවන්. දෙමව්පියෝ ගියා යාළුවෝ මුණ ගැහෙන්න. ගිහිල්ලා රට්ටපාල කුමාරයාගේ යාළුවන්ට කිව්වා, අන්න මේ කුමාරයාට මොකද්ද ලෙඩක් හැදිලා, මේ පැවිදි වෙන්න ඕනලු. ගිහිල්ලා මොලේ පාදලා, අනේ දරුවනේ මේ අන්න නිදාගෙන ඉන්න උඩුබැලි අතර දැන් කන්නේ බොන්නේ නැහැ, දවස් ගාණක් මිදුලේ ගිහිල්ලා නැගිටවලා ගන්නයි කිව කරුණු කියලා. දැන් යාළුවෝ ටික ආම්මි තාත්තේ අපි දන්නවා කිව යාව නැගිටව ගන්න. දැන් ආවා ඇවිල්ලා. දැන් අර යාළුවෝ තියෙන දන්න යාළු කන් වලින් හිතවත් කන් වලින් දැන් පුළුවන් තරම් උත්සාහ කරනවා නැගිටවන්න. නැහැ, හෙල්ලෙන්නේවත් නැහැ, කෑම කවන්න හදනවා, කන්නේ නැහැ, වතුර එකක්වත් බොන්නේ නැහැ, කටටවත් ගන්නේ නැහැ වතුර උගුරක්වත්. මම මෙතන මැරිච්ච දෙන් මට පැවිදි වෙන්න අවසරයක් දෙන්නේ නැත්නම් මං කන්නේ බොන්නේ නැහැ කිය. දැන් ඔන්න රට්ටපාල කුමාරයා දැන් යාළුවෝ දන්න උපක්‍රම සියල්ල කියලා කියලා බැලුවා බැලුවා හරියන්නේම නැහැ. අවසානයේ ඔවුන්ටත් හිතුණා දැන් මේ කුමාරයාට ඇඟට පණක් නැහැ. ඇයි වේල් ගානක් ආහාර නැහැ. දවස් ගානක් දැන් මිදුලේ උපවාසයක් පැවිදි වෙනකම්. පැවිදි වෙන්න අවසර දෙනකම්. ඒ වෙලාවේ යාළුවෝ කල්පනා කරා අපි මෙහෙම උපක්‍රමයක් යදමු. අම්මා තාත්තට ගිහින් කිව්වා දැන් කරන්න දෙයක් නැහැ. මෙහෙම මිදුලේ මැරිලා යනවට වඩා ඔය පැවිදි වුණොත් කොහේ හරි සිවුරක් දරාගෙන ඉන්නවනේ. ඔය ටික කාලයක් හිටියට පස්සේ ගෙදර එන්න ඇරලා අපි කොහොම හරි සිවුරු ගලවලා ගමු කීවා ගෙදරට. එතකන් දැන් ඔය උණුසුමේ හා කියලා අවසර දෙන්න. පස්සේ අපි උපක්‍රමශීලීව සිවුරු ගලවලා ගමු කීවා ගෙදරට. අම්මා තාත්තා කල්පනා කරා ඒ අදහසත් හොඳයි. ඒ නිසා ඔය අවසර දීලා දැන් ඊට පස්සේ ගෙදරට එන්න කියලා සිවුරු ගලවලා ගන්නම්කෝ, ඔය අදහස වෙනස් වෙනවා තව ටික දවසකින් කියලා හිතුණා. එහෙම හිතිලා ඊට පස්සේ ඇවිල්ලා කිව්වා, පුතේ දැන් ඉතින් මොනව කරන්නද, එහෙමනම් ඉතින් අපි කැමතියි කිව්වා. එහෙනම් ඉතින් ගිහිල්ලා පැවිදි වෙන්න කිව්වා. දැන් ඔන්න දෙමව්පියන්ගේ කැමැත්ත ලැබුණා. දැන් රට්ටපාල කුමාරයාට නැකිට ගන්නවත් ඇඟට පණ නෑ, දවස් ගානක් ආහාරයක් නෑ. දැන් යාළුවෝ සේවකයෝ එකතු වෙලා බොහොම අමාරුවෙන් අර හිටපු තැනින් උස්සලා අරගෙන කෑම බීම දීලා දැන් යන්තම් ඇඟට ශක්තිය ආවා. බොහොම සතුටෙන් දෙමව්පියන්ගෙන් අවසර අරගෙන දැන් ගියා බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න. ඒ වෙනකොට තථාගතයන් වහන්සේ නගරේ ධර්ම දේශනා කරමින් වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ගිහින් වන්දනා කළා. කියලා ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස මට දෙමව්පියන්ගෙන් අවසර ලැබුණා මාව පැවිදි කරන්න. මේ බුද්ධ ශාසනය තුල මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ උතුම් පැවිදි භාවයට පත් වුණා. දැන් පැවිදි වෙලා අඩ මාසක්, ඒ කියන්නේ සති දෙකක් පමණ කාලයක් බුදුරජාණන් වහන්සේ සමග මේ පුල්ලකොට්ටිත කියන නියංගමේ වැඩවාසය කළා. බුදුරජාණන් වහන්සේ මහා සංඝ පිරිස පිරිවරාගෙන සැවැත් නුවරේ චාරිකා ගමන ආරම්භ කළා. එතකොට ඒ කුරු රට ඉඳන්, කුරු ප්‍රදේශයේ ඉඳන් බොහෝ දුරක් යොදුන් ගානක් ඈත තමයි සැවැත් නුවර පිහිටලා තියෙන්නේ. දැන් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේත් බුද්ධ ප්‍රමුඛ සංඝයා සමග සැවැත් නුවරට වැඩියා. වැඩම කරලා දැන් තමන්ගේ ගමත් නෙමේ ඈත පළාතක සැවැත් නුවර දැන් වැඩ වාසය කරනවා. හොඳට බණ භාවනා කරනවා, භික්ෂුන් වහන්සේලා සමග ධර්ම කතා වේදෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන බණ භාවනා කරලා ටික කාලයයි සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වයට පත් වුණා. දැන් රට්ටපාල මහරහතන් වහන්සේ, උන්වහන්සේ රහත් වෙලා අවුරුදු 12ක කාලයක් ගෙවිලා ගියා. පැවිදි වෙලා දැන් අවුරුදු 12ක්, දැන් රහතන් වහන්සේ නම. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට රට්ටපාල මහරහතන් වහන්සේ වැඩම කරලා ඇහුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මම පැවිදි වෙනකොට දෙමව්පියෝ මට පොරොන්දුවක් වුණා. මං දෙමව්පියන්ට ඒ තමයි පැවිදි වෙලා ඒ අය බලන්න නිතර එනවා කියලා පොරොන්දුවක් වුණා. මීට පෙරත් බුදුරජාන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම ගමට ගිහිල්ලා මව් දෙමව්පියෝ බලලා එන්නම්. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ කෙලෙස් සහිතව ඉන්න කාලේ, රහත් වෙන්න පෙර බුදුරජාණන් වහන්සේ අවසර දුන්නේ රට්ටපාල මේ එයට කාලේ නොවේ කියෝ. හැබැයි උන්වහන්සේ දැන් රහතන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් නම් උන්වහන්සේගේ හිත වෙනස් කරන්න කාටවත් බෑ. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා, හොඳයි ඔබ වහන්සේ ඒ දෙමව්පියන්ටත් අනුග්‍රහ පිණිස ඒ ගමට වැඩම කරන්න ඔබට අවසර දෙනවා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. දැන් අවුරුදු 12කට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේ බොහෝ දුරක් වැඩම කරමින් මුන්නහන්සේ දැන් අර කුරු රට තමන්ගේ ගමට වැඩම කරා. පුල්ලකොට්ටිත කියන ගාමේ කෝරවිය කියලා රජ කෙනෙක් තමයි ඒ රාජ්‍යය ඒ වෙනකොට පාලනය කරේ. මේ කෝරවිය රජ්ජුරුවන්ගේ මිගහවීර කියලා උයනක් තියෙන. මේ උයනට තමයි ඉස්සර බොහෝ දුරක් ගෙවාගෙන වැඩම කරපු රට්ටපාල මහරහතන් වහන්සේ මේ රජ්ජුරුවන්ගේ උයනට වැඩම කරලා මේ උයනේ වැඩ හිටියා. උයනේ වැඩ ඉඳලා එදා පහුවදා පාන්දර සිවුරු පොරෝගෙන තමන්ගේ ගෙදරට සිටු මැදුරට උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. දැන් පාත්‍ර සිවුරු ඇතුව බිම බලාගෙන දැන් රහතන් වහන්සේ නම් නිවස පැත්තට පිණ්ඩපාතේ වඩිනවා. සිටුවරයා තමන්ගේ පියතුමා නගරේ ඉන්න ධනවත්ම සිටුවරයා කරණ වෑමියෙක් ගෙන්නලා කොණ්ඩේ කපනවා. මෙහෙම කොණ්ඩේ කප කපා ඉන්නකොට සිටු මැදුරේ ඈතින් දැක්ක ගෙවල් පැත්තට මේ ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් එනවා. අඳුන ගන්න බෑ මේ පුතා කියලා අවුරුදු 12කට පස්සේ උන්වහන්සේ වඩින්නේ. ඒ වෙලාවේ පුදුම කේන්තියක් ඇති වුණා. භික්ෂුන් වහන්සේලා දකින්න කොටත් කේන්ති යනවා. ඒ වෙලේ සේවකයන් කතා කරලා කිව්වා, ආන් ශ්‍රමණයෙක් එනවා, මුඩු මහණෙක් එනවා කිව්වා. ඔය වගේ වුන් තමයි කිව්ව ඇවිල්ලා අපේ එකම පුතාවත් රවට්ටලා අරගෙන ගියේ. දැන් ඔය එන්නේ අපේ මේ මොනහරි දේපලකුත් නැති කරලා යන්න ඔය එන්නේ කියෝ. ඒ නිසා ඉදමටවත් වද්ද ගන්න එපා, ඕම පන්නලා දාන්න කියෝ. දැන් සේවකයන්ට කිව්ව ගෙදරට තියා මේ පිළටවත් ඉදමටවත් වද්ද ගන්න එපා කියෝ. අපේ එකම පුතා රවට්ටලා අරගෙන ගියේ, ඕන් ඔය වගේ ශ්‍රමණියෝ තමයි කියෝ. දැන් ඉදමට ඇතුල් වෙන්න දුන්නේ සේවකයෝ කිව්වා, හා හා මෙහෙ බෑ කියෝ. ශ්‍රමණයන්ට මෙහෙ බෑ කියෝ. කපටි ශ්‍රමණියෝ මේ හිටපු සිටු පුත්‍රයවත් අරගෙන ගියා, මෙහෙ බෑ කියෝ. රට්ටපාල මහරහතන් වහන්සේ හේම බිව බලාගෙන ඒ පාර දිගේම වැඩම කරලා ඒ නිවසේ පිටුපස වෙනම පොඩි පාරක් තියෙන ඒ පාර දිගේ වැඩම කරලා නිවසක පිලක් අයිනේ උන්වහන්සේ බිම වාඩි වෙලා වැඩ ඉන්නවා. එහෙම වැඩ ඉන්නකොට මේ සිටු මැදුරේ සේවිකාව පිළිකන්නේ පිලුණු වේගෙන යන පිට්ටු කෑල්ලක් වීසි කරන්න එළියට ගිහිලා වීසි කරන්න හදනකොට මේ රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා, නැගණිය, ඔය වීසි කරන දේ මගේ පාත්‍රයට බෙදන්න කියලා. දැන් අර සේවිකාව ඇවිල්ලා ළඟට ඇවිල්ලා කිව්වා, ස්වාමීනි මේක වීසි කරන්න යන දෙයක්. මේක පිලුණු වේගෙන යන කමක් නැහැ නැගණිය, හිත පහදවාගෙන පූජා කරන්න කියලා. ඒ වෙලාවේ අර වීසි කරන්න ගිය පිට්ටු කෑල්ල මේ රට්ටපාල මහරහතන් වහන්සේගේ පාත්‍රයට අර දාසිය බෙදනකොට උන්වහන්සේගේ ඇඟිලි නියපොතු දැක්කා. දැකපු ගමන් අඳුනගත්තා, මේ අපේ සිටු පුත්‍රයා නේද, මේ සිටු මැදුරේ මේ සිටුවරයාගේ මේ පුතණුවන් නේද පැවිදි වෙච්ච මේ ඇවිල්ලා ඉන්නේ. දාසිය අංග ලක්ෂණ වලින් අඳුනගත්තා. අඳුනගෙන අර පිට්ටු කෑල පූජා කරලා හේම දුවගෙන ගිහිල්ලා සිටු දේවියට අම්මට කීවා, අන්න සිටු දේවිය ඔබේ පුත්‍රරත්නේ, පැවිදි වෙච්ච පුත්‍රරත්නේ අන්න ස්වාමීන් වහන්සේ නමක් හැටියට ශ්‍රමණේක් හැටියට වැඩම කරලා ඉන්නවා. ඒ වෙලාවේ සිටුවරයට දැනුම් දුන්නට පස්සේ සිටුවරයා පුදුම සතුටෙන් දැන් අම්මයි තාත්තයි අපි කිව්වේ ගෙදර එනවා කියලා, අපි කිව්වේ ඔන්න අවස්ථාව කියලා දැන් ඔන්න සිටු මැදුරෙන් එළියට ඇවිල්ලා දැන් තාත්තාව එනකොට රට්ටපාල මහරහතන් වහන්සේ අර පිට්ටු කෑල වළඳනවා. හැවිල කිව්වා, මේ පුතේ මොකද මේ දැන් ස්වාමීන් වහන්සේ නමක් හැටියට නෙමේ දෙමව්පිය පිළිගන්න, ඒ ගෞරවයක් ඒ දහම් දැනුමක් නෑ කිව්වා. මේ සිටුමැදුරට ඔය මොකද කියව, පිළවල් වල වාඩිලා මෙච්චර සැප සම්පත් තියෙනවා, මේ මාලිගාවල් වගේ ගෙවල් තියෙනවා යන් යන් කිව්වා. ඊට පස්සේ කිව්වා, පියතුමනි මේ මෙතන හොඳයි කිව්වා මට. ඊට පස්සේ කිව්වා, ඔය මොනවද ඔය ආහාර ගන්නේ, අන්න ගෙදර හොඳට කෑම බීම තියෙනවා, ගිහිල්ලා මේ සිට වාඩි වෙලා කමු යන් යන් කිව්වා. ඊට පස්සේ කිව්වා, නෑ පියතුමනි මට අද මේ දානේ පිණිස මේ ටික ප්‍රමාණවත් කියලා. දැන් දානේ වළඳලා ඉවරයි කියලා. දැන් අන්තිමට කතා බහින් තේරුණා වැඩි හරියන්නේ නෑ. ඊට පස්සේ කිව්වා, එහෙමනම් හෙටවත් දැන් රට්ටපාල මහරහතන් වහන්සේට එහෙමනම් ස්වාමීනි ඔබ වහන්සේ හෙට වඩින්න අනිවාර්යෙන් ගෙදරට හෙට වඩින්න ඕන කියලා. හොඳයි පියතුමනි කියලා ඔන්න පහුවදා දානෙට ආරාධනා කරා. දැන් මේ රට්ටපාල මහරහතන් වහන්සේ අර රජුරුවන්ගේ උයනට වැඩම කළා. එදා රාත්‍රී උයන වැඩ හිටියා. දැන් පියතුමා ගෙදර ඇවිල්ලා දැන් අම්මයි තාත්තයි කතා වුණා, ඔන්න දැන් අවස්ථාව, ඕන් හෙට එනවා දානිට ගෙදර. ආපු ගමන් ওই සිවුර ගලවලා ඇඳුම් අඳලා ඉවලා ගෙදර තියාගන්න ඕනේ. දැන් කට්ටිය කතා වෙලා සිටුතුමා මොකද කරේ, හිත වෙනස් කරන්නේ කොහොමද ඈ කියලා දැන් ඈතිස්සේ කල්පනා කර කර ඉඳලා ගබඩාවල තියෙනවා රත්තරන් රිදි මැණික් වර්ග තමන්ට පරම්පරාවෙන් ලැබිච්ච ඒ වස්තුව තියෙනවා, දායාද වස්තුව. මේ ඔක්කොම සාලි මැද්දේ ගොඩ ගැහුවා. මිනිස්සේ තරම් උසට රන් රිදි මැණික් වර්ග ගොඩ ගහලා කලාලිකින් වැහුවා. වහලා ඉවර වෙලා ඊළඟට ආසනයක් පැනෙව්වා. ඒ ආසනේ ළඟම අර ගිහි කාලේ බිරින්දෑවරුන්ට කතා කරලා කිව්වා, "දුවේ, ඔන්න හෙට නුඹලට අවස්ථාව" කිව්වා. ඒ කාලේ ඔබේ ස්වාමියා යම් ඇඳුමක් ඇඳලා ඉන්න ආස කරා නම්, ඔබ යම් විදිහකට ඇඳලා පැලඳලා ඉන්නවට ආස කරා නම්, ඒ වගේම ඇඳලා පැලඳලා හිට ඒ ඇඳුම් වලින්ම සැරසීලා ඔන්න ආවට පස්සේ කොහොම හරි තියෙන මායන් ටික දාලා අල්ලගනින් කියෝ. දැන් අර බිරින්දෑවරු හතර දෙනාවත් දැන් අඳලා ලස්සනට තිබ්බ. දැන් අම්මට කිව්වා, "පුතා ගෙදර ඉන්නකොට කන්න බොන්න ආස කරපු කෑම වර්ග තියෙනවා නම් ඒවම හිත හදන්න" කියෝ. දැන් ගෙදර ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නවා. ආපු ගමන් අල්ලගන්න දැන් ඇඳුණු ලෑස්ති කරලා තිබ්බ සිවුරු ගලවලා අඳවන්. රට්ටපාල මහරහතන් වහන්සේ උදෑසන සිවුරු පුරෝගෙන නිවසට වැඩියා. ඒ වැඩම කරපු ගමනේ දැන් පිළිගත්තා ස්වාමීනි වඩින්න කියලා. දැන් ඔක්කොම ඔළුවේ තියාගෙන උන්වහන්සේට ආසනයක් පනවල වාඩි කෙරුවා. ඒ වාඩි කෙරුවට හැබැයි මේ දානි බෙදන්න දැන් අදහසක් නැහැ. උන්වහන්සේ වැඩ හිටියට පස්සේ අර කලාල වලින් වහලා තියෙන මේ රන් රිදි මේ වස්තුව ඇරලා පෙන්නුවා. "මෙන්න බලන්න" කීවා. "මේ තියෙන්නේ ඔබේ මව්ගෙන් මට ලැබිච්ච ඒ දායාද වස්තුව" කීවා. "මගේ පියාගේ පාර්ශවයෙන් ලැබිච්ච වස්තුව අතික්‍රාන්තයි. ඒවා මෙපමණයි කියලා සීමා කරන්න බැරි වස්තුවක් තියෙනවා" කීවා. "ගබඩාවල තැම්පත් කරලා මේ බලන්න" කීවා. "මේ මැණික්, මේ තියෙන රත්තරන්, මේ අපිට තියෙන දේපල. ඒ නිසා මේවා පරිහරණය කරගෙන පිනක් දහමක් කරගෙන මේ පංචකාමයන් විඳගෙන මේ සිටු සම්පත් විඳගෙන ඔය සිවුරු අතහැල්ලා ගෙදරට වෙලා ඉන්න කියව. ඒ වෙලාවේ රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා, පියාණනි ඔබ මං කියන දේට ඇහුම්කන් දෙනවා නම් මෙන්න මේක හිතට ගන්න කිව්වා. මේ වස්තුව ඔක්කොම ගැල්වල නග්ගලා, මේවා ගැල්වල පටවලා කරත්ත වලින් අරගෙන ගිහිල්ලා හිරන්නේවති නදියට ගිහිල්ලා ගඟට දාන්න කිව්වා. එතකොට මේවා නිසා යම් ශෝකයක්, පරිදේවයක්, දුක්ඛ දෝමනස් උපායාසයක් හටගන්නවද, වස්තුව නිසා උපදින ඒ ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස් උපායාස එතනින්ම නැති වෙනවා කියලා. දැන් බලන්න පිංගතුනි, මිනිස්සු මේ වස්තුව නිසාම, දේපල වස්තුව නිසාම කොච්චර ශෝක කරනවද, ඒවා නැති වෙයි කියලා කොච්චර බයෙන් ජීවත් වෙනවද, ඒවා ආරක්ෂා කරගන්න මොනතරම් උපක්‍රම යොදනවද, තමන්ගේ වස්තුව රැකගන්න කොච්චර ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස් උපායාස හටගන්නෙම පංචකාමයන් නිසාමයි. රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා, පියාණනි ඔය වස්තුව කොහොම කරත්තවල පටවල ගිහිල්ලා ගඟට දාන්න කියලා. එතකොට මේවා නිසා හටගන්න ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස සියල්ල එතනින් නැති වෙලා යනවා කියලා. දැන් ඔන්න වස්තුව පෙන්නලා වැඩි හරි ගියෙත් නැහැ. ඊට පස්සේ අර ඒ කාල ගිහි කාලේ භාර්යාවන්ට කීවා, ඔන්න දුවේ දැන් උඹලගේ වාරේ කීවා. ඇවිල්ලා කොහොම හරි දැන් උත්සාහයක් දරන්න කීවා. දැන් අර බිරින්දෑවරු හතර දෙනා ඉතින් ඇවිල්ලා බොහොම ආදරින් සෙනෙහසෙන් ඇවිල්ලා පෙම්බර සැමිය කියලා දැන් කකුල් දෙක ළඟ වැඳ වැටිලා අහනවා, ඇයි අපි ලස්සන නැති වෙලාද, මේ දිව්‍යාංගනාව, දිව්‍ය අප්සරාවියම් බලාගෙනද ඔබ මේ විදිය ජීවිතයක් ගත කරන්න කියලා. එතකොට රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා, නැගණියනි මම බඹසර රකින්නේ උතුම් නිවන් මග මේ සසර දුකින් මිදීම අරමුණු කරගෙන. එහෙම කියනකොට මර භාර්යාවන්ට මේ නැගණියනි කියලා කීවා කියලා එහෙම සමහරුන්ගේ පපුව හිර වෙලා කලන්තේ හැදුනා. අනේ මගේ මේ පෙම්බරු ස්වාමියා මට නැගණිය කීවා කියලා ඔන්න ඒ වැඩි හරි ගියෙත් නැහැ. දැන් ඒ අයට සිහි කල්පනාව නැහැ. ඒ වෙලාවේ මේ රහතන් වහන්සේ බැලුවා, දානි දෙන්න පාටක් නැහැ, දැන් හැමෝගෙම උපක්‍රමේ සිවුරු ගලව ගන්න. එච්චරයි. ඊට පස්සේ බලපුවාම අම්මා පැත්ත කඳ අඬා ඉන්න. ඇහුවා, මෑණියනි මට ආරාධනා කරේ දානියක් පූජා කරන්න නේද? දානි පූජා කරනවා නම් පූජා කරන්න නැත්නම් වඩිනවයි කියලා. දැන් කරන්න දෙයක් නැහැ, අර හදලා තිබ්බ දානේ ටික පාත්‍රයට පූජා කරා. ඒ පාත්‍රයට දානේ පූජා කරාට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේ පාත්‍රය අරගෙන නැකිටලා ගාථා හයකින් දෙමව්පියන්ට මේ සංසාර ගමනේ භයානකකම, මේ ශරීරයේ තියෙන පිළිකුල් භාවේ, පංචකාමයන්ගේ ආදීනව ගැන ගාථා හයකින් දේශනාවක් කරලා ඒ සැනින් සියලු දෙනාට පේන්නම අහසට පැන නැගලා අහසින්ම වැඩියා. එහෙම වඩිනකොට තමයි දැනගත්තේ, අනේ අපේ පුතා මොනතරම් කෙනෙක්ද, මොනතරම් ඍදි බල සම්පන්න කෙනෙක්ද, අපි මේ පුළුවන් තරම් උපක්‍රම යොදාගෙන මේ සිවුරු ගලවලා ගෙදරට තියාගන්න උත්සාහ කරාට උන්වහන්සේ මොනතරම් ඍදිමත් කෙනෙක්ද කියලා දැනගත්තේ වැඩම කරපු ගමනේ. පින්වතුනි, මේ රට්ටපාල මහරහතන් වහන්සේගේ ජීවිතයේත් එක්ක බොහොම තව ලස්සන කතාවක් මේ දේශනාවේ සඳහන් වෙනවා. ඒ තමයි මේ කෝරව්‍ය කියන රජ්ජුරුවන්ට ආරච්චි වුණා මේ රට්ටපාල මහරහතන් වහන්සේ තමන්ගේ උයනේ වැඩින්. මේ රජ්ජුරුව ඇවිල්ලා මේ මහරහතන් වහන්සේ ඒ කාලේ සිටුවරේක් හැටියට ඉන්න කාලේ බොහොම මිත්‍රයෙක්, මේ කෝරව්‍ය රජ්ජුරුවන්ගේ බොහොම හිතයිසි මිත්‍රයා. රජ්ජුරුවන්ටත් හිතාගන්න බැරුව තිබුණා මෙච්චර සැප සම්පත් තිබිලා, මේ තරම් ධන දහන්න තිබිලා, මේ තරම් වස්තුව තිබිලා මේ සියල්ල අතහැරලා පැවිදි වුණේ ඇයි කියලා. මේ රජ්ජුරුවන්ට ආරංචි වුණා අන්න තමන්ගේ උයනේ වැඩ ඉන්න. රජ්ජුරුව ඒ වෙලාවේ ඇවිල්ලා මේ මහරහතන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා ඉස්සල්ලා වටිනා කලාලයක් ගෙනහලා කිව්වා, මේ මත වැඩ ඉන්න. උන්වහන්සේ කියනවා, නෑ රජතුමනි, ඕක අපට කැප නෑ කිව්වා. ඒ වෙලාවේ මට මෙතන හොඳයි කිව්වා, රජ්ජුරුවෝ වැඩ ඉන්න කිව්වා. දැන් ඔන්න ධර්ම කතාවක් පටන් ගත්තා. කෝරවේ රජ්ජුරුවෝ කියනවා, ස්වාමීනි මම අහලා තියෙන්නේ කෙනෙක් පැවිදි වෙන්නේ මෙන්න මේ හේතු මත කියලා. දැන් බලන්න අදත් මිනිස්සුන්ගේ මේ අදහස් තියෙනවා. රජ්ජුරුවෝ කියනවා, මං අහලා තියෙන්නේ කෙනෙක් පැවිදි වෙන්නේ වයසට ගිහිල්ලා ජරාවෙන් පිරිහීමට පත් වුණාට පස්සේ, හොඳටම වයසට ගිහිල්ලා මොකුත්ම කරගන්න බැරි වෙනකොට සමහරු හිතනවා දැන් ඉතින් වැඩක් නැහැ, දැන් ඉතින් හොඳට වයෝ වෘද්ධයි, නැගිට ගන්නත් බෑ, පණත් නෑ, මුකුත් කරගන්න බෑ. මීට වැඩිය හොඳයි දැන් ගිහින් සිවුරක් දාගන්නවා, කවුරු හරි මට උදව් උපකාර කරගෙන ඉන්න නැත්තේ අන්තිම කාලේ කියලා. අන්න එහෙම සමහරු ජරාවට පත් වෙලා පිළිසරණක් නැති නිසා පැවිදි වෙනවා කියලා මං හිතාගෙන හිටියි. නමුත් ඔබ මේ තරුණ වයසේ මේ තරම් සැප සම්පත් තිබිලා, මේ නගරෙම ඉන්න ධනවත්ම සිටුවරයගේ පුත්‍රරත්නේ, ඔබට මේ තරම් ධනධාන්‍ය සැප සම්පත් තිබිලා, ඔබට දිව්‍යාංගනා වගේ කුමාරිකාවරු ඉඳලා මේ තරම් වස්තුව තිබිලා තරුණ වයසේ ඔබ පැවිදි වුණේ ඇයි කියලා මට ප්‍රශ්නයක් තියෙනවා කිව්. ඊළඟට මේ රජ්ජුරුව කියනවා, ස්වාමීනි මම අහලා හිටිබ්බේ, මං හිතාගෙන හිටියේ සමහරු පැවිදි වෙන්නේ ලෙඩ වෙලා, හොඳටම රෝගාබාධ ඇති වෙලා, සමහරු ලෙඩ වෙලා ලෙඩ වෙලා කවුරුත් නැහැ, දැන් සලකන්න නැහැ, උපස්ථාන කරන්න නැහැ, හොඳටම ගිලන් වෙලා ඉන්නේ. ලෙඩ වෙලා දුකටපත් වුණාට පස්සේ කවුරුත් නැති නිසා හිතෙන්න පුළුවන් සිවුරත් ආගත්තොත් හොඳයි, කවුරු හරි උදව් කරන්නේ නැතේ, එතකොට මිනිස්සු අපිට සලකන්නේ නැතේ, සිවුර දාගෙන ඉන්න නිසා හරි කියලා. සමහරු ලෙඩ රෝග නිසා පැවිදි වෙනවා කියලා මං හිතාගෙන හිටියේ. ඔන්න ඒ කාලේ රජවරු හිතන් හිටපු දේවල්. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේ මේ තරුණ වයසේ මේ තරම් සැප සම්පත් ධන දහන්නේ තිබිලා, මහා සිටුවරේක් හැටියට මේ වස්තුව තිබිලා ඔබ වහන්සේ පැවිදි වුණේ ඇයි කියලා මට හිතාගන්න බෑ කියලා. ඊළඟට රජුරෝ කියනවා, ස්වාමීනි මං හිතාගෙන හිටියේ සමහරු භෝගයන්ගෙන් භෝග විනාශයට පත් වෙලා, භෝග සම්පත් සමහරුන්ගේ ධන දහන්නේ නැති වෙලා, ඊළඟට දේපොළ නැත්තර නැති වෙලා යනවා, ව්‍යාපාර බංකොලොත් වෙලා හිතනවා දැන් වැඩක් නෑ, දැන් අතේ සතේ නෑ, ඊට වැඩි හොඳයි පැවිදි වුණා නම්, එහෙම හිතන අයත් ඉන්න පුළුවන්. එතකොට මේක මේ නිවන් දකින්න තියෙන වැඩපිල්ලක් නෙමෙයි. සමහරු හිතනවා මේ එක්ක වයසට ගිහිල්ලා, එක්ක ලෙඩ හැදුනට පස්සේ, එක්ක අන්තිම කාලේ තියෙන ධන දහන්නේ නැති වෙලා, සැප සම්පන්න නැති වෙලා, ගෙවල් දොරවල් ඔක්කොම දීපල නැත්තර නැති වුණාට පස්සේ, අතේ සතේ නෑ, කවුරුත් නෑ, දැන් උදව්වක් කරන්න, භෝගයන්ගෙන් පිරිහුණාට පස්සේ හිතනවා සිවුරක් දාගත්තනම් හොඳයි කියලා. එහෙම හිතන අයත් ඉන්න පුළුවන්. රජතුමා කියනවා, ස්වාමීනි මං හිතන් හිටියේ පැවිදි වෙන්නේ එහෙම අය කියලා. හැබැයි ඔබ වහන්සේ මේ තරුණ වයසේ ඔබ වහන්සේට මේ තරම් ධන දහන්නේ සැප සම්පත් සිටුමැදුරු මාලිගා වගේ රජෙකුට වගේ වස්තුව තිබිලත් ඒ සියල් අතහැරලා ඔබ වහන්සේ පැවිදි වුණේ ඇයි, මට ඒක ප්‍රශ්නයක් කියෝ. ඊළඟට කියනවා හට්ටපාලනි, මම හිතාගෙන හිටියේ සමහරු ඥාති පරිහානිය නිසා පැවිදි වෙනවා. ඒ කියන්නේ දැන් සමහර අය ඉන්නවා කාත් කවුරුන් නැති වෙලා අසරණ වෙන. දැන් අපි දන්නවා සුනාමි ආවා, පවුලේ 7-8 දෙනා මැරිලා එක්කෙනා ඉතුරු වෙච්චයි හිටියා. පටාචාරා කතාව හිතන්, තමන්ගේ ස්වාමියාට සර්පය දෂ්ට කරා, දරුවෝ දෙන්නා

මිත්‍යයන් වහන්සේගේ ඒ ධර්මය අහන්න ලැබුණ. ඒ බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබිච්ච නිසා මේ බුද්ධ ශාසනයේ ශික්ෂාකාමී භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලැබුණේ පටාචාරා රහත් භික්ෂුණී. එතකොට අපිට පේනවා ඒ වගේ සමහරු තමන්ගේ හිතයිසේ ප්‍රියයන් තමන් බොහෝම ආදරය කරපු අය තමන්ට අහිමි වෙලා මිය ගිහිල්ලා ජීවිතේ පා වෙලා කලකිරිලා දැන්නම් වැඩක් නෑ ජීවත් වෙනවා මේ මැරිනවට වඩා හොඳයි පැවිදි වෙනවා කියලා කාත් කවුරුත් නෑ මං දැන් තනි වුණ අසරණ වුණා කියලා තනිකම නිසා ඥාතීන්ගෙන් පිරිහීම නිසා කාත් කවුරුත් නැතිකම නිසා පැවිදි වෙනවා කියලා සාමිනි මං හිතාගෙන හිටියේ. හැබැයි ඔබ වහන්සේ මේ තරුණ වයසේ ඔබ වහන්සේට දෙමාපියෝ ඥාතීන් බිරින්දෑවරු ඔබ වහන්සේට මේ රාජ්‍ය තුළ මොනතරම් යාළු මිත්‍රෝ හිතවත්තු ඥාතීන් ඉන්නවද මේ සියලු දේපල තිබිලත් ඔබ වහන්සේ මේ තරුණ වයසේ පැවිදි වුණේ ඇයි ස්වාමීනි කියලා අහන. අන්න ඒ වෙලාවේ රට්ටපාල මහරහතන් වහන්සේ බොහොම පරම ගහම්බීර ධර්මකාරණයක් රජුරවන්ට කියන. ඒ තමයි කියනවා රජතුමනි මං පැවිදි වුණේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ වගේ ධර්මයක් අහලා. උපනීයති ලෝකේ අද්දෝ අත්තානෝ ලෝකේ අනබිස්සරෝති අස්සකෝ ලෝකේ සබ්බම් පහය ගමනියං ඌනෝ ලෝකේ අතිත්තෝ තණ්හා දාසෝ. මෙන්න මේ කාරණා හතර තේරුම් ගත්ත නිසායි රජතුමනි මං පැවිදි වුනේ කිව්වා. දැන් රජුරවන්ට මේක තේරුම් ගන්න අමාරුයි කිව්වනේ ස්වාමීනි මට ඕක විස්තර ඇතුව කියලා දෙන්න කිව්වා. උපමා උපමේය වලින් කියලා දෙන්න කිව්වා. ඒ වෙලාවේ රට්ටපාල මහරහතන් වහන්සේ රජුරවන්ට කියනවා රජතුමනි උපනීයති ලෝකේ අද්දූ ඒ තමයි හැමදේම විනාශ වෙමින් ජරා මරණේ කරා යනවා. රජතුමාට ඕක මං විස්තර ඇතුව මෙහෙම කියන්නම් කිව්වා. උපමා වලින් කියනවා රජුරවන්ගෙන් අහනවා රජතුමාට දැන් වයස කීයද? ස්වාමීනි මට දැන් 80ක් වෙනවා කිව්වා. ඒ වෙලේ මහරහතන් වහන්සේ අහනවා රජතුමාට මතක දවුරුදු 20 25 30 වගේ තරුණ වයසේ රජුරුවන්ගේ කාය ශක්තිය. එතකොට රජුරුව බොහොම උද්දාමෙන් කියනවා ස්වාමීනි ඒ කාලේ මං බොහොම දක්ෂයි කියනවා සටන් වලට. මං කඩු හරඹ වලට බොහොම දක්ෂයි. අහසට පැන නැගලා අහසේ කඩු හරඹ දක්වනවා. මං අශ්වයන් පිට නැගලා බොහෝ ශිල්ප දක්වපු කෙනෙක්. ඒ කාලේ මං බොහොම දක්ෂයි. එතකොට මහරහතන් වහන්සේ රජතුමනි දැන් අනේ ස්වාමීනි දැන්නම් මට කඩුව උස ගන්නවත් පණ නැහැ කියෝ. මට ඉඳගත්තුත් නැගිට ගන්න අමාරුයි කියෝ. කොන්දරි දෙනවා අතපයරි දෙනවා දැන් මං ජරාවට පත් වෙලා කියෝ. ඒ වෙලාවේ මේ මහරහතන් වහන්සේ කියනවා රජතුමනි ඔන්න ඔය ධර්මතාවේ උපනීයති ලෝකේ අද්දෝ කියලා බුදුරජාන් වහන්සේ විස්තර කළ දේශනා කරීමේ ලෝකයාම ජරාවට පත් වෙනවා. හැමදේම ජරා මරණයෙන් හැමෝම ජරාවට පත් වෙලා මරණය කරා යනවා. හැබැයි බොහෝ දිනෙකට ඕක තේරෙන්නේ මැරෙන්න වැටුණට පස්සේ. රජතුමනි මං තරුණ වයසෙම මේ සියලු දේවල් නැසීලා වෙනසීලා කාය ශක්තිය නැති වෙලා ජරාවට පත් වෙනවා කියන කාරණේ තරුණ වයසේදීම තේරුම් ගත්ත නිසායි කිව මේ සැප සම්පත් සියල්ල අතහැරලා මං උතුම් විමුක්තිය කරමුණු කරගෙන පැවිදි වුණේ කිව. රජ්ජුරුව සාදුකාර දීලා කිව්වා සාදු සාදු ස්වාමීනි මට තේරුණා තේරුණා කිව්වා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ අර අනිත් කාරණයක් මට කියලා දෙන්න කිව්වා. අත්තානෝ ලෝකේ අනබිස්සරෝති. ඒ මොකද්ද ඒ කාරණේ කිව්වා. ඒ වෙලේ කිනවා රජතුමනි කිසිම පිහිටක් නැ අපි මේ සංසාර ගමනේ අසරණයි කිව්වා. අනේ ස්වාමීනි මට කියලා දෙන්න කිව්වා අපි කොහොමද ඒ අසරණ වෙන්නේ. ඒ වෙලාවේ කියනවා රජතුමාට රෝග පීඩා තියෙනවද කියලා ඇහුවා. ඒ වෙලේ කියනවා අනේ ස්වාමීනි මට වාතාබාධයක් තියෙනවා කියෝ. මට උදේ නැගිටිනකොට අමාරුයි මේ ඇඟ පතම රිදෙනවා. ඊළඟට ඔළුව රිදෙනවා. මගේ ඇඟේ මේ වගේ අසනීප තියෙනවා මේ වගේ රෝග පීඩා තියෙනවා කියෝ. ඒ වෙලාවේ කියනවා රජතුමනි දැන් ඔබට ඇමතිවරු ඉන්නවා. ඔබට බිරින්දෑවරු ඉන්නවා දේවිවරු ඉන්නවා රාජපුතුන් ඉන්නවා. ඔබට මේ තරම් වස්තුව තියෙනවා. ඔබට පුළුවන් දැහුවා මගේ මේ අසනීපේ බාර ගන්න කියලා කාටවත් බාර දෙන්න පුළුවන්කමක් නැහැ. ඔබ අසරණයි කියව. ඒ නිසා රෝග පීඩා ඉදිරියේ ඔබ අසරණයි කියව. ඒ නිසා මෙන්න මේ කාරණේ ලෙඩ වෙන්න කලින්ම මං තේරුම් ගත්තා කියව. ඒ තේරුම් ගත්ත නිසායි කිව තරුණ වයසේම මේ සියලු සැප සම්පත් අතහැරලා මං පැවිදි වුණේ. අනේ සාදු සාදු ස්වාමීනි මට ඒ කාරණේ තේරුණා කියව. ඊළඟ කාරණේ අහනවා ස්වාමීනි අස්සකෝ ලෝකේ සබ්බම් පහය ගමනිය. මොකද ස්වාමිනී ඒ කාරණේ. ඒ වෙලාවේ කියනවා රජතුමනි
මේ වස්තුව

0: සියල් අතහැරලා මම මගේ මගේ කියලා මේ සියල්ල පිළිගත්තත් මේ ඔක්කොම අතහැරලා දාලා යන්න වෙනවා. ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ විස්තර කරා. දැන් රජතුමාට මේ වස්තුව තියෙනවා, රාජ්‍ය තියෙනවා. මේ රාජ්‍යයේ මේ වගේ මාලිගාවල් තියෙනවා. මේ රාජ්‍ය හැම දෙයක්ම රජුරුවන්ට අයිති. හැබැයි රජතුමා මිය පරලව ගියොත් ආයි රජතුමාට මේවා ලැබෙනවද කියලා ඇහුවා. අනේ ස්වාමීනි, මම මිය ගියොත් මං කරගත්ත පිනක් කුසලයක් අනුව කොහේ හරි උපදී, ඊට පස්සේ මට මේවා ලැබෙන්නේ නැහැ කියලා. එතකොට බලන්න, ඔබම හිතන්න ඔබට කොච්චර දේපල වස්තුව මොනවා තිබුණත් ආයි මැරුණත් මැරුණට පස්සේ ඔක්කොම අතහරින්න වෙනවා. ආයි මනුස්ස ලෝකේ කොහේ හරි ඉපදිලා දරුවෙක් හැටියට ආවත් පරණ පෙර ජීවිතයේ දේපල වස්තුව හම්බ වෙනවද? ඒව හම්බෙන්නේ. ඒ නිසා රජතුමනි, මොන රජකම් කරත් සිටුකම් කරත් මාලිගා තිබුණත් හතරම් කඳු ගහගෙන හිටියත් මේ මම මගේ මගේ කියලා මොනවා තිබුණත් මේ සියල්ල අතහැරලා යන්න වෙනවා. රජතුමනි, මේ කාරණේ මං තරුණ වයසේදීම තේරුම් ගත්තා කියව. ඒ බණ අහලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මට ඒක වැටහුණා. ඒ නිසයි කිව තරුණ වයසේම මේ සියල්ල අතහැරලා මං පැවිදි වුණේ කියව. අනේ සාදු සාදු ස්වාමීනි, මට තේරුණා වැටහුණා කිය. ස්වාමීනි, තව එක කාරණයක් තියෙනවා. ඌනෝ ලෝකේ අතිත්තු තණ්හා දාසෝ. ස්වාමීනි, මොකද්ද ඒ කාරණේ? මට ඒක විස්තර කරලා දෙන්න කිය. ඒ වෙලාවේ උපමාවලින් කියනවා, රජතුමනි, රජතුමාට මේ රාජ්‍ය තියෙනවා, මේ රාජ්‍ය වස්තුව තියෙනවා. රජතුමාට හිතවත් අමාත්‍යවරු හතර දෙනෙකුත් තවත් විදේශ රටකින් එන අමාත්‍යවරෙක් ඇවිල්ලා කියනවා, රජතුමනි, උතුරු දිසාවේ රාජ්‍යයක් තියෙනවා, මී මැස්සෝ නැති මී වදයක් වගේ, කිසිම කරදරයක් නැතුව යටත් කරගන්න පුළුවන් මේ වගේ වස්තුව තියෙන රාජ්‍යයක්. රජතුමාට මේ පණවිඩයාව රජුරු මොකද කරන්නේ? ස්වාමීනි, මම මගේ සේනාවත් එක්ක ගිහිලා මේ රාජ්‍යය යටත් කරගන්නවා කියලා. ඊළඟට අනිත් පැත්තෙන් එන අමාත්‍යවරයා කියනවා, රජතුමනි, දකුණු දිසාවේ විශාල සැප සම්පත් තියෙන රාජ්‍යයක් තියෙනවා, කිසිම සටනක් නැතුව අයිති කරගන්න පුළුවන්. එතකොට රජ්ජුරු ස්වාමීනි, මං ඒකත් අයිති කරගන්නවා කියලා. අර හතර දිසාවෙම තියෙන රාජ්‍ය හතරම අයිති කරගෙන ඊළඟට මේ භූමියෙන් එහා වෙන දූපතක තියෙන රාජ්‍යයක් ගැන පණවිඩයක් එනවා, ඒකත් අයිති කරගන්න පුළුවන් වස්තුව තියෙන. රජ්ජුරු මොකද කරන්නේ? ස්වාමීනි, මං සේනාව එක්ක නැව්වල හරි නැගලා ගිහිලා ඒ රාජ්‍යයත් අයිති කරගන්න. දැන් තමන්ගේ රාජ්‍යයයි හතර දිසාවේ රාජ්‍ය හතරයි අර දූපතේ රාජ්‍යයි ඔක්කොම හයක් තියෙන. මේ රහතන් වහන්සේ අහන, රජතුමා, ඔය රාජ්‍ය හයේම ඇඳන් හයක එකවර නිදා ගන්නවද කියලා ඇහුවා. නෑ, එක රාජ්‍යයක එකවර නිදා ගන්න. ඔය රාජ්‍ය හයේම මාලිගා හයේ එකවර ඉන්න පුළුවන්ද? බෑ. තැටි හයක, රන් තැටි හයක එකවර කෑම කන්න පුළුවන්ද? නෑ. එතකොට මේ මොන තරම් ලැබුණත් කවදාවත් තණ්හාවට දාස වෙලා, ඌනෝ ලෝකේ අතිත්තු තණ්හා දාසෝ, ලෝක සත්වයා හැමදාම තණ්හාවෙන් හොයනවා හොයනවා කවදාවත් තෘප්තිමත් වීමක් තියෙනවද? නෑ. මොනතරම් සැප සම්පත් ලැබුණත්, කොච්චර රාජ්‍ය ලැබුණත්, බුදුරජාන් වහන්සේ වදාලා රන් කහවණු වැස්සක් වැස්සත් කවදාවත් ඇති ඇති කියලා හිතෙන්නේ නැහැ කියලා. නහයටම යට වෙලා තිබ්බත් හිතෙනවා තව ටිකක් වහිනවා නම් කියලා හිතෙනවා. ඒ වගේ මේ කෙලෙස් වලින් කවදාවත් තෘප්තියක් ලබන්න බෑ කිය. ඒ කාරණේ මං වටහා ගත්ත නිසාමයි රජතුමනි තරුණ වයසේ මේ සියලු දේවල් අතහැරලා පැවිදි වුණේ කියලා රට්ටපාල මහරහතන් වහන්සේ කෝරවී රජ්ජුරුවන්ට මේ කරුණ කියනකොට රජ්ජුරුව පැහැදුණා. පින්වතුනි, මෙන්න මේ මහරහතන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනය තුළ සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථාන ලැබුවේ රට්ටපාල මහරහතන් වහන්සේ. එතකොට මේ වගේ බලන්න අපිට පේනවා, බුද්ධ ශාසනය තුළ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා පැවිදිවෙන් මොන තරම් සටනක් කරාද? තමන්ගේ දෙමව්පියු, ඥාතීන්, යාළු මිත්‍රයෝ, ගිහි ජීවිතයේ හිටපු බිරින්දෑවරු සියලු දෙනා මොන තරම් උපක්‍රම යෙදුවත් උන්වහන්සේට පුළුවන් වුණා උපවාසයක් හරි කරලා තමන්ගේ අරමුණ ජයගෙන පැවිදි වෙලා ධර්මාවබෝධය කරා යන්න. ඒ තමයි මේ බුද්ධ ශාසනය තුළ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානය ලැබපු රට්ටපාල මහරහතන් වහන්සේ. ඒ උතුම් රට්ටපාල මහරහතන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා කියලා හදවතින් ඔබ වන්දනා කරන්න. ඉතින් මේ ධර්මානුශාසනාවෙන් ඔබ හැම දිනාටම අප්‍රමාදීව ධර්මයේම දියුණු කරගන්න වීරිය, නුවණ, ශක්තිය, හැකියාව වාසනාවම ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අතමිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙ. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබ වන්දනා කරගන්න හැම දිනාම අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්චතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහැවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077912475 077640160 දුරකථන අංක මගින්ද 071 8027 197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: சுதிலின் ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය

පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්.

0: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිල ගුවන් විදුලියේ

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි ධම්මපදය යමකවා.

අද ගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියාගේ කතාව. පින්වතුනි, දිනක් මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා බණ අහලා සෝවාන් භාවයට පත් වෙනවා. මෙහෙම එක දවසක් බණ අහලා සෝවාන් භාවයට පත් වෙලා යනකොට අතරමඟදී එක්තරා එළදෙනක් මේ පුද්ගලයාට ඇනලා මිය යනවා. මෙන්න මේ කාරණාව භික්ෂූන් වහන්සේලාට අසන්නට ලැබුණා. මේ එළදෙන ඇනලා මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මිය පරලව ගියා කියලා. මේ කාරණාව භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි, ඔහු උපන් තැන දැක්කා. බණ අහලා තමයි ඔහු යනකොට මේ විපත සිදු වුණේ. නිසා තෞතිසා දෙව්ලොව ඉපදුනා කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරා. එවිට භික්ෂූන් වහන්සේලා අහනවා, ඔහුගේ ශරීරයේ කවදාවත් සුව නොවන මහා කුෂ්ඨ රෝගයක් හටගෙන තිබුණා කියලා. ස්වාමීනි, එයට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ එයට හේතුව පැහැදිලි කරනවා. මොහු පෙර ආත්ම භාවයකදී තගරසිකී නම් පසේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වැඩම කරනකොට, තගරසිකී බුදුහාමුදුරු මාර්ගයේ වැඩම කරනකොට පෙර ආත්ම භාවයකදී මෙයා දකිනවා මේ පසේ බුදුහාමුදුරු. පසේ බුදුහාමුදුරු දැක්කහම පින්වතුනි කාරල කෙල ගහනවා. බලන්න කරපු දෙය කාරල කෙල ගහනවා. අන්න ඒ පාපය නිසා මේ ඉපදුන ආත්ම භාවයේ කවදාවත් සුවපත් භාවයට පත් නොවන මහා කුෂ්ඨ රෝගයක් මුළු ඇඟේම හටගෙන තිබුණා. ඒ කරපු ක්‍රියාව හේතුවෙන් සමහර වෙලාවට ඔබේ ජීවිතිනුත් ඒ ක්‍රියාවන් සිදු කරගන්නට පුළුවන්, සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඉදිරියට

0: එකතු වෙන්නට සිදු වෙනවා. එනිසා මේ පුංචි බණපදය ඔබේ ජීවිතයට ඒකාත්මික කරගෙන ඒ අකුසල කර්මයෙන් ඔබ මිදෙන්නට උත්සාහවන්ත වෙන්න. ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා කියලා. සාදු සාදු.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය පුප්පව.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉත ආගනීය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා කරගන්න
1: රැඳී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය

0: cuban petolina.
1: Ivam me sukam ekam samayam padavasava.
2: Utungu piriddeshanavangin nirogi suviya saha seta santiya salasa ganimu. Sudila guangudiliyo se dinapata ratri 10ට sarva ratri paritrana dharma deshanava. සෑම දිනකම අලුයම පහේ සිට උදැසන 7 දක්වා සත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවෙකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය
1: සුදිල ගුවන් විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පා.

යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම සිද්ධ වන්නේ.

0: சுதிலே குவன் விதுலியா
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පුදුමග පෙරට් කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාත් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යම්

ඇන්ඉසීමේ ආනිසංස විපස්සේ බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයේ දෙපසට සද්ධාමෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පිංගුතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝ කීයනම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුව එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුව සුවඳ පැන් කලයක් ගෙනමිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින්, බාධාවකින්, ශෝකයකින්, ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනව. ඊට අමතරව පින්වතුනි අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනා ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහොම පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන්

අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්නේ

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පව

0: අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට
1: පැමිණෙන උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකල්ප

7:30 රතන සූත්‍ර දේශනාව මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමකව

කැමැත්තෙන් විස අඹ ගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ

0: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත පව් කරන්නා මෙලවත් තැවෙනවා. ඒ වගේම පරලවත් තැවෙනවා. මෙලව පරලව දෙලවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යම්කවත්.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සොතිර කුවන් පෙතලිය.

පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදෙනාම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්

පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුට වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුට වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුට වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදස්නාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: පින්වතුනි, ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන පින්කම මහා වටින පින්කමක්. සැරයටියක් පූජා කිරීමේ විපාක. ඔබට තේරෙන භාෂාවෙන් කියවොත් හැරමිට්ටක් පූජා කිරීමේ විපාක. දණ්ඩදායක කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් මේ දණ්ඩදායක හාමුදුරුව මහා සංඝරත්නයට උණලීයකින් හැරමිටියා සකස් කරලා පූජා කළා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව හැරමිටියා සකස් කරලා පූජා කළා. පින්වතුනි, ඒ පූජා කිරීමේ විපාකය වශයෙන් පින වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නෑ කියන සඳහන් වෙනවා. දෙව්ලොව මිනිස් සැප සම්පත් ලැබූ බව සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි, පිළින්දවච්ච හිමිට සැරයටි පිදීමේ ආනිසංසයක් වශයෙන් මෙන්න මෙහෙමත් කරුණු සඳහන් වෙනවා. බොහෝ පුත්‍රයන් ඇත්තෙකු බවට පත්වීම, තැති ගැනීම් නොවීම, හැම කල්හිම අනුන් විසින් පීඩා නොකළ හැක්කෙකු බවට පත්වීම, සියලු ආරක්ෂාව ලැබීම, වැරදි නැත්තෙකු බවට පත්වීම, චිත්ත පීඩා මානසික පීඩාවන් ඇති නොවී යහපත්ව ජීවත්වීමේ වාසනාව ලැබීම පුංචි පින්කමක්. බලන්න ඔබේ ජීවිතයට කොච්චර වටිනවාද කියලා. පින්වතුනි, පින්කම සිදු කරන්න සිත සකස් කරගෙන, සිත අරමුණු කරගන්න, පින්කමෙහි සිත යොමු කරගන්න, එවිටෙහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන් විදුලියයි.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ.

0: ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ මාය. ධම්මපදය යමකවා
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නම් නොසලකයිද?

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින් වල විපාක වචනෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුන විට දුකෙහි කෙලවරක් නැත්තේය.

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදු ලැබුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරු හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

0: සුවඳ පැන් ඉසීමේ ආනිසංස. විපස්සේ බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයේ දෙපසට සද්ධාමෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පින්වතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝකීය නම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුව එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුව සුවඳ පැන් කලයක් ගෙනමිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි මුලින් සඳහන් කළ ආදී වශයෙන් ආනිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ලබමින් කිසිම කරදරයකින් බාධාවකින් ශෝකයකින් ලතවීමකින් තොරව ජීවත්වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනව. ඊට අමතරව පින්වතුනි අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහොම පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ. ධම්මපදය යමකවර.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝආබාධානසෝ පටිපස්සම්
2: සුදිල ගුවන් විදුලියේ

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවරයා.

අඩුවනේ දිනපතා 500 රුපියල් සිට 506 දක්වා පුංචි ඔබවැමෙන් සුදුල ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

0: පින්වත. සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදුල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ

පින්වතුනි, ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන පින්කම මහා වටින පින්කමක්. සැරයටියක් පූජා කිරීමේ විපාක. ඔබට තේරෙන භාෂාවෙන් කියවොත් හැරමිට්ටක් පූජා කිරීමේ විපාක. දණ්ඩදායක කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් මේ දණ්ඩදායක හාමුදුරුව මහා සංඝරත්නයට උණලීයකින් හැරමිටියා සකස් කරලා පූජා කළා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව හැරමිටියා සකස් කරලා පූජා කළා. පින්වතුනි, ඒ පූජා කිරීමේ විපාකය වශයෙන්, පින වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියන සඳහන් වෙනවා. දෙව්ලොව මිනිස් සැප සම්පත් ලැබූ බව සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි, පිළින්දවච්ච හිමිට සැරයටි පිදීමේ ආනිසංසයක් වශයෙන් මෙන්න මෙහෙමත් කරුණු සඳහන් වෙනවා. බොහෝ පුත්‍රයන් ඇත්තෙකු බවට පත්වීම, තැති ගැනීම නොවීම, හැම කල්හිම අනුන් විසින් පීඩා නොකළ හැක්කෙකු බවට පත්වීම,

බව ලැබීම, වැරදි නැත්තෙකු බවට පත්වීම, චිත්ත පීඩා, මානසික පීඩාවන් ඇති නොවී යහපත්ව ජීවත්වීමේ වාසනාව ලැබීම පුංචි පින්කමක්. බලන්න ඔබේ ජීවිතයට කොච්චර වටිනවාද කියලා. පින්වතුනි, පින්කම සිදු කරන්න සිත සකස් කරගෙන, සිත අරමුණු කරගන්න, පින්කමෙහි සිත යොමු කරගන්න, එවිටෙහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්.

මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලි සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා නියතමය.

නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර වාණි හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි.

අල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sædæ sitin yuttava sakas karagattā vū pūjā dravyan buda peraherin budu buda sandaha chaitya rājānan vahanseṭa bodhin vahanseṭa buddha pratimā vahanse abiyasa 820 budurajānan vahanseḷā abiyasa mallāsana mata tæmpat kalāvu mal pahaṃ suvanda dun dæhat gilan pasa bihet baḍu ādiyū buda pūjāvan aṭapirikara ādī buda pūjāvan තුන්ලොව සනසාවදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා විත්වා 820 බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා විත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුත් වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැමදිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතා උන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්ගුදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: Sukupuan Petolia.
1: බෝමලුව ඇමදීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද? බෝමලුව පිරිසිදු කරන ඇද්ද? පින්වතුනි, එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ සකන්සමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සී බුදුහාමුදුරු බුදු වීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙකු වේවි. වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ. ශෝක නොදැනී චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ. ගෙඩි රෝග නොසෑදේ. කැසිලි රෝග නොසෑදේ. මීමැස්මොර වසංගත රෝග නොසෑදේ. විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ. දද රෝග නොසෑදේ. සරව ගලන රෝග නොසෑදේ. මැලපීම් නැත්තෙක් වේ. තැති ගැනීම් නැත්තෙක් වේ. ඍජු සිත් ඇත්තෙක් බවට පත්වේ. පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත්වේ. කැමැති කැමැති සමාධීන්වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත්වේ. බෝධි සම්මාද්දක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනින් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද? අහන්න පින්වතුනි, දුගතියකට නොවැටි දෙව්මිනිස් සැප සම්පත් ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ. සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නොතැවරේ. අවුවෙන් සුළඟෙන් පීඩාවට පත් නොවේ. සිරුරෙන් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙන් බවට පත්වේ. සතුරන් නැත්තෙන් බවටද පත්වේ. නුවඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන් ජලයෙන් රජ්ජුරුවන්ගෙන් සුරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තෙක් බවට පත්වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේවන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුව වැඩ සිටින බෝධින් වහන්සේ වැඩ සිටින බෝමලුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන සිත පිරිසිදු කරගෙන බෝමලුව පිරිසිදු කරන්න.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගෝ.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු. ආයුබෝවන් දයාබර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සිදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රසවිඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සුහද පැතුම් එදා නමසේ 73 පෙබරවාරි මස 23 වනිදා තිරගත වුණා ශ්‍රී ලංකාවේ සිංහල චිත්‍රපටියක්. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ කැමිලස් පෙරේරා සූරීන්, අධ්‍යක්ෂණය කළේ කිංස්ලි රාජපක්ෂ සූරීන්, කැමරාව එම්.ඒ. ගෆූර් මහත්මයා, මෙහි සංගීතය අධ්‍යක්ෂණය කළා ටී.එෆ්. ලතීෂ්, ගීපද රචනා කළා සීල විමල මහත්මයා, මෙහි ගීත ගායනා කළා එච්.ආර්. ජෝතිපාල සූරීන්, ඇන්ජලින් ගුණතිලක ගායන ශිල්පිනිය, රංගනයෙන් දායක වුණා මාලිනී පොන්සේකා සමගින් තිස්ස විජේ සුරේන්ද්‍ර මහත්මයා. හොඳයි, මේ ගීතය සුහද පැතුම චිත්‍රපටියෙන් මා තෝරා ගත්තේ.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

සුදුල ගුවන් විදුලියේ ස්වභාවිත කී රස විඳිමු වැඩසටහන තුළින් අපි ඉඳ හිට චිත්‍රපටයක ගීතයක් දෙකක් ප්‍රචාරය කිරීම සඳහා තෝරාගනු ලබනවා. හුලවාලි 1976 අගෝස්තු මස 26 වෙනිදා තිරගත වූ චිත්‍රපටයක්. මෙහි කැමරාව සහ අධ්‍යක්ෂණය සිද්ධ කළේ W.A.B. ද සිල්වා මහතා. කතාව හා දෙබස් දයා රාජපක්ෂ මහත්මයාගේ. වේශ නිරූපණය කළේ ඊබට් විජේසිංහ මහත්මයා. ශබ්ද පරිපාලනය සිද්ධ කළේ ජෝර්ජ් මනතුංග මහත්මයා. සංගීතය අධ්‍යක්ෂණය කළේ වික්ටර් රත්නායක ශිල්පියා. ගීපද රචනා කළේ සුනිල් ආරියරත්න මැතිතුමා. මා තෝරාගත්තු ගීතය ගායනා කරනු ලබනවා බන්දුල විජේවීර සහ රෝහණ වීරසිංහ ඇතුළු පිරිස. මේ චිත්‍රපටයේ ගීත ගායනා කළා හුලවාලි චිත්‍රපටිය 1976 අගෝස්තු මස 26 වෙනිදා තිරගත වුණේ. එහි ජනප්‍රියතම ගීතයක් තමයි මීළඟට මා තෝරාගනු ලැබුවේ.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මා මීළඟට ඔබේ රසවින්දනය සඳහා තවත් අපූරු ගීතයක් තෝරාගනු ලැබුවා. නිවසේ ස්වාමියා සැමියා ස්වයංපුරුෂයා කියන්නේ කවුද කියලා ඔබ දන්නවා. වර්තමාන සමාජය සංකීර්ණ වීමත් සමග මෝස්තරකරණය වීමත් සමග ස්වාමියා යන පදය විවිධ ආකාරයට පරිවර්තනය වී තිබෙන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. එදා යසෝදරාව තම ස්වාමියාට ඇමතිවේ මගේ හිමි සඳුනි කියලා. වර්තමාන සමාජයේ බොහෝ බිරින්දෑවරු ස්වාමියා හස්බන්ඩ් හබි හබියා පැටියා බබා ආදී වචන සඳහන් කරමින් හඳුන්වන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. එනමුත් මාමේ ඔබේ ගීරසවින්දනය සඳහා තෝරාගත් ගීතයේ රචකයා ප්‍රේමකීර්ති දල්විස් කවියා මේ ගෙදර ස්වාමියා හඳුන්වා දී ඇත්තේ දූගේ තාත්තා හැටියටයි. ස්වාමියා දූගේ තාත්තා වන්නේ ගීතයේ නායිකාව බිරිඳ වන නිසා. ඇය අම්මාගේ සිය දියණියට ඇය එනම් බිරිඳ දියණිය අමතා ප්‍රකාශ කරන්නේ කුමක්ද? මා එක්කලා අමනාප වී දබර දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර කියලා. මේ ගීතය සරල සුගම අත්විඳීමක් වුණත් කොතරම් ලිහිල් සුගම බසකින් රචනා වෙලා තිබුණත් ගීතය අතිශය හෘදයාංගමයි. ප්‍රේමකීර්ති දල්විස්ගේ බොහෝ ගීවල දකින්න පුළුවන් ලක්ෂණයත් එයයි. මේ ගීතයේ නායිකාව බිරිඳ ඇය අමතන්නේ තමා සමග දැන් අමනාපව ගෙදර එන්නේ නැති සැමියාට නොවේ. ඇය අමතන්නේ දැන් තාත්තා දකින්නට නොලැබෙන සිය දියණියටයි. මංගලපූරු මස්තකෙහි රංකෙන්තෙන් බැඳ තරුණියකු තරුණියක සමග විවාහ වුණත් ඒ බැම්ම වඩා ශක්තිමත් වන්නේ දරුවෙකු ලැබුණු විට. පුතෙකු හෝ දුවක ලැබුණු විට විවාහ බැම්ම වඩා ශක්තිමත් වෙන බව අත්දකින් තිබෙන ඔබ කවුරුත් දන්නවා. ඒ මානුෂීය කාරණාවක්. කුරිරු සමියකු සිය බිරිඳට තාඩන පීඩන කරන විට කඳුළු සලන්නේ කවුද? තම දූ පුතු. සමියකු කවර හේතුවක් මත වුවද බිරිඳ දමා ගිය විට අසරණ වන්නේ තමන්ගේ අම්මාත් එම දූ දරුවොත් බව අප කිව යුතු නැහැ. මෙම අඩදඹර වල බලපෑම සංසාරගත බන්ධනයක් බවට පත්වෙන ආකාරය, ඒ වගේම මෙම බැඳීම සසර පුරුද්දක් බව අපට බොහෝ ජාතක කතා වලින් දක්නට ලැබෙනවා. මේ ගීතයේ අම්මා දුවත් රැ එළි වෙනතුරු මිදුලට වී බලා සිටින්නේ තමන්ගේ දෑබර ස්වාමියා. ආදරණීය පියතුමා ගෙදරට ඒවි කියන විශ්වාසය ඇතිව බිරිය තුල ස්වාමියා කෙරෙහි ආපමල් රේණුවක තරම්වත් අහිතක් නැහැ. මේ දුවගේ ළඟ පියා කෙරෙහි ඇත්තේද ආදරය, කරුණාව, සෙනෙහසයි. තමන් දාල ගියාට ඒ කට්ටිය වෛර ද්වේෂ කරන්නේ නැහැ. අම්මාගේ දීනියගේ පියා කෙරෙහි සෙනෙහස පළ කරන පද දෙකක් ගීතයේ අග මෙන්න මෙහෙම සඳහන් වෙනවා. වැලිබෝල් කටුවේ වැලිසේරම පෙරලාලා තාත්තා එනතුරු සෙල්ලම් නොකර මේ දුව සූදානමින් සිටින්නවා. ඒ අනුව ඇය වැලිබත් පිසීම පවා නවතා දමා තිබෙන බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම මේ දියණිය වැලිබත් පිසන වයසේ සිටින දැරියක් බවත් එම පදවලින් අපට ඒත්තු ගැන්වෙනවා. මුදුලේ වටුණු කොළසේරම අතුගාලා කවුද මෙහෙම කළා තියලා තියෙන්නේ? ස්වාමි දියණිය. මේ සෑම ආකාරකින්ම මේ පිරිස බලාපොරොත්තු වන්නේ මෑණියනුත් දියණියනුත් තමාගේ පියා කවර හෝ වේලාවක නිවසට පැමිණේවි කියන බලාපොරොත්තුව. මෙම කලාකරුවන් අදටත් ජීවිතුන් අතර සිටිය යුතුයි කියලා මා විශ්වාස කරන්නේ. මේ ගීතයට සම්බන්ධ වුණු ප්‍රේමකීර්ති දල්විස්, ඒ වගේම ඔස්ටින් මුණසිංහයන්, මාලනී බුලත්සිංහල ගායන ශිල්පිනිය, මේ තුන්දෙනාම මෙලොව සමුගෙන ගොස් තිබෙනවා. ඒකයි මා මුලින් සඳහන් කළේ මේ අය තවත්
ජීවත්ව සිටියානං අපේ කලා ශ්‍රේෂ්ඨයට කොපමණනම් සේවයක් සිද්ධ වෙයිද කියලා කාරණාව. එයත් ඔබ මේ මොහොතේ සිතා බලමින් මේ මියුරු ගීතේ රස විඳින්න ගීපද ප්‍රේමකේදිත අල්විස්, තනුව සහ සංගීතය ඔස්ටින් මුණසිංහයන්ගෙන්, ගායනය විශාරද මාළනී පුලස්සිංහල.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

0: al nobilei amere taluri, avându-ne inimile
1: මේ අවසන් වන්නේ සුදු ලඝුවන් මුදලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳිමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රස විඳිමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන ශාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: ගැනීමේ ආනිසංස. පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්නවා. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුල මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන පුංචි පින්කමක්, ඒ පින්කම ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව, මනුලොව මේ ආදී වශයෙන් ඉපදුණු සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංචදීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංචදීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහෙසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙන මේ පහන්නාලෝකේ ආනිසංසය පින්වතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා, යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා. උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න කෙනෙසුන් නසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුව සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කළා. ඒ ආනිසංසය වනපොත් අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකයේ පූජා කරන්න. ඒ පහන් ආලෝකයේ පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදු හාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුලින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන් වල බලන් ලැබුණ ආනිසංස කොයි තරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙනතෙක්, නිවන අවබෝධ වෙනතෙක්, නිවන ලබා ගැනීමතෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා, ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත, සාන්තිය, ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ, අසරණ සරණ වූ, ත්‍රිලෝතිලක වූ, සාන්තිනායක වූ, තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ, සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල, මහා බල, මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැව පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
2: අවසරයි ස්වාමීන් වහන්සේ.
1: නමස්කාර.
2: නමෝ තත්

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත්වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න 아무තු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න 아무තු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලි තලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පිංවතුනි, ඔබේ ජීවිතයෙන් වටින පින්කම් අප්‍රමාණව සිදු කරගෙන ඇති. ඒ පින්කම් අතර බලන්න මේ උතුම් පින්කමත් සිදු කරගෙන තිබෙනවාද කියලා. පාවහන් පූජා කිරීමේ පින්කම, පාවහන් පිදීමේ විපාක පිළින්දවච්ච අපදානයට අනුව සඳහන් වෙනවා. එක දවසක් උපාහනදායක ස්වාමින් වහන්සේ වන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින්, යහපත් වූ සිතින් නුවණ යොදාගෙන පාවහන් යුගලක් පූජා කරනවා. අන්න ඒ පිදූ පිනෙන් කල්ප 91,000ක් දුගතියකට ගියේ නෑ කියලා සඳහන් වෙනවා. ඒ වගේම පින්වතුනි, පනාදිදායක හිමි අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට තමන්ගේ පාදේ දාගෙන ඉන්න පාවහන් යුගල එවෙලේම ගලවලා පූජා කරනවා. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වැඩම කරන අවස්ථාවක් දැකලා තමයි ඒ කාරණාව සිදු කරන්නේ. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වඩින විට පනාදිදායක හාමුදුරුව ඒ දකිනවා. උන්වහන්සේ පැළඳගෙන ඉන්න පාවහන් යුගල සිත පෙරටු කරගෙන, සිත තුළ ගෞරවය ඇති කරගෙන පින්වතුනි පූජා කළා. බලන්නෙහි ආනිසංස වශයෙන් සඳහන් වෙනවා, දහස් වාරයක් සක්විති රජ බවට පත් වෙලා තියෙනවා. ඒ පිනෙන් සංසාර ගමන කෙටි කරගෙන උතුම් නිවන අවබෝධ කරගන්න නුවණ ප්‍රඥාව අවබෝධය ලැබිලා තිබෙනවා. ඒ වගේම වේගයෙන් යා හැකි වාහන ලැබුණා. ප්‍රාසාද රංසිමිකා වටිනා ඇතුන් අසුන්ද ලැබී තිබෙනවා. අග්‍ර ගණයේ පාවහන්ද ලැබිලා තිබෙනවා. ඒ උතුම් පින්කම සද්ධාවෙන් සිදු කිරීම හේතුවෙන් ඔබට දැන් පැහැදිලි ඇති. ඔබත් දැන් සිහි කටයුතු කරගන්න. අනේ මමත් මේ උතුම් පූජාව කොයිතරම් සිදු කරලා තියෙනවද? ඒ උතුම් ආනිසංසයෙන් මටත් මේ උතුම් විපාකයන් සංසාරේ නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියලා පින්වතුනි සාදු සිතින් පින්කම සිහි කටයුතු කරගන්න.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත

ඇත්තෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සුත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්නා